0: සුබදෙසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

සුබම සුබූ දෑසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම. එනම් ඉතින් අදත් ඇවිල්ල තියෙන්නේ ඕගොල්ලො ආස කරන හැමදාම ආසාවෙන් බලාගෙනන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අරගෙන. එනම් ඉතින් අදත් ඔයාට ඉගෙනගන්න අහන්න ලස්සන දෙවල් ගොඩාක් තියෙනවා. මේ විදිට පටන්ගන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන. උදේ හත වෙනකන් එක දිගට මාව අහගෙනින් ඕනේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: ඔයා ගමන තනියම ගියත් කමක් නැහැ. ඔයාව පල්ලෙහාට අදින අය එක්ක ගමන යන්න එපා. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: පුංචි පොඩිත්තු දන්නවාද මේ ලෝකෙ ඉන්න හැමෝටම මොකක් මහරි දක්ෂතාවයක් තියෙනවා. අන්න එහෙම දක්ෂ පොඩිත්තන්ට තමයි විසේකාර පොඩ්ඩු විශේෂාංග අපි වෙන් කරලා තියෙන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ දක්ෂතා මේ පැත්තට එවන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු රිතු කී චන්ද්‍රසේන.
1: සමනලුන්ට ආදරය කරන මම දිනුති. ඊයේ හවස අපේ ගෙදරට සමනලෙක් ආවා. ඇයි එයාගේ යාළුවා මීමැස්ස එයත් ආවා. එයාස මල් පැණි බොන්න මතක් වුණා. එයා ඇඬුවා. එයා මට පොඩි රහසක් කිව්වා. අපි ඔක්කොම එකතු වෙලා මල් ගසවමු. එයාලට බොන්න එතකොට මල් පැණි තියෙනවා. එතකොට එයාලා සතුටින් අපි සතුටි. ගිහින්
0: හරිම ලස්සනයි. ඔයා කොහොමද ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්නේ? හරිම සරලයි. 0118 89 3 89 3 කියන අපේ වට්සප් නම්බර එකට අම්මට හරි තාත්තට හරි කියලා ඔයාගේ ලස්සන සින්දුවක් කතන්දරයක් එහෙම නැත්නම් කතාවක් රෙකෝඩ් කරලා අපිට එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම ලිදක්වන්න. ඒ විතරක් නෙවෙයි, ඔයාට ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් නම්, ලස්සන ලස්සන නිර්මාණ කරන්න පුළුවන් නම්, අන්න එහෙම පොඩිත්තන්ටත් අපි අවස්ථාවක් දෙන්නයි හදන්නේ. ඔයාට තියෙන්නේ ඔයාගේ නිර්මාණය අපිට එවන්න මෙන්න මේ ලිපිනයට. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4 කියන ලිපිනයට එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතා මුළු ලෝකෙටම ලිදක්වන්න.

0: 89.3 Supreme Radio. පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට.
0: 89.3 Supreme Radio.
5: Supreme Radio. Make a superior.
6: සුපිම් රඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන චූටි පොඩිත්තු දන්නවා. අපි ඔගොල්ලොන්ට ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම ලස්සනට ඉගෙනගන්න ආස හිතන විදියට සරලව කියලා දෙනවා කියලා. අදත් අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන්න යන්නේ අපිට නිතර කතාබහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් ජපන් භාෂාවෙනුයි ඉංග්‍රීසි භාෂාවෙනුයි කියන්නේ කොහොමද කියලා. මේ විදිහට පටන් ගන්නේ ඕගොල්ලෝ ආසාවෙන් අහගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල. හරියට අහගන්න, හොඳට ඉගෙන ගන්න.
5: පුඩ්ඩන්ගේ ලැංග්වේජ් පාසල. සැලස්ම
7: කිකකු ප්ලෑන්
5: අවසන් දිනය
7: ෂිමෙකිරි ලාස් ඩේට්
5: ව්‍යාපාර සංචාර
7: සුච්චෝ බිස්නස් ට්‍රිප්
5: වේතනය
7: කියුරියෝ සැලරි
5: අතිකාල
7: සංගියෝ පෝටි

0: සුප්‍රීම් රඩියෝ පොඩ්ඩන් දේශන අහන චූටි පොඩිත්ව දන්නවා. හැම සිකුරාදම ලස්සනම ලස්සන වැඩක් වෙනවා. එමකක්ද අපි චූටි පොඩිත්තන්ට ලස්සනම ලස්සන කතන්දරය කියල දෙෙන. අදත් අපි චූටි පොඩිත්තන්ට කතන්දරය කරන්න වෙලා තින්නේ. එන ඉතින් මේ විදියට පටන්ගන්නේ සුප්‍රීම් රඩියෝ කතන්දර සිකුරාද. දැනමුතුකම් ඔවදන් ගුරුහරුකම් එක්ක කතන්දර සිකුරාදා. කතන්දර සිකුරාදා.
1: පුංචි දුවේ පුතේ, ඔන්න අදත් ලස්සනම ලස්සන කතාවක් අරගෙන තමයි මම ඔයාව හම්බ වෙන්න ආවේ. ඔන්න ලස්සනම ලස්සන ලොකු කැලෑවක අහිංසක මුව අම්ම කෙනෙක් හිටියා. ඉතින් මේ මුව අම්මට ලස්සනම ලස්සන පුංචි මුව පැටියෙක් හිටියා. මේ මුව පැටියා අම්මට හරිම ආදරෙයි. ඒ වගේම එසේ මෙසේ දැඟලිල්ලක් නෙවෙයි තිබ්බේ, හරියට මේ අහගෙන ඉන්න පුංචි ඔයා වගේමයි. ඉතින් මේ කැලෑවේ අහිංසක සත්තු වගේම නපුරු සත්තු ගොඩාක් ජීවත් වුණා. මේ මුවම්මයි චූටිම චූටි මේ දඟකාර මුව පැටියයි හරිම ආදරෙන් හරිම සතුටින් ඔන්න මේ කැලෑවේ ජීවත් වෙන්න පටන් ගත්තා. ඔන්න ඉතින් එක දවසක් මේ මුව අම්මා වෙනදා වගේම චූටි පැටියට කෑම හොයන්න තනියම කැලේට ගියා. ඔන්න ඔහොම යන අතරේ හිතපු නැති දෙයක් සිද්ධ වුණා. මේ කැලෑව රජ කරගෙන ලොකුම ලොකු සිංහයෙක් ජීවත් වුණා. කැලේ හිටිය සත්තු හැමෝම මේ සිංහයාට හරිම බයයි. ඉතින් මේ අහිංසක මුව අම්මත් මේ සිංහයාට අහු වුණා. දැන් සිංහයා මුව අම්මව මරන්න තමයි ලෑස්ති වෙන්නේ. එක පාරටම මේ මුව අම්මා හයියෙන් අඬන්න පටන් ගත්තා.
2: මොකද මොකද අඬන්නේ?
1: සිංහයා කේන්තියෙන් ගොරවන්න පටන් ගත්තා. අනේ සිංහ රජතුමනි, මට පුංචිම පුංචි කිරි බොන මුව පැටියෙක් ඉන්නවා. පැටියට කිරි පොවලා මම හෙට උදේම ඔබතුමාව මුණගැහෙන්න. එතකොට ඔබතුමා මාව මරාගෙන කන්න. මේ සිංහයට මේ මුව අම්මා අඬ අඬ මේ විදිහට කිව්වා. ඔන්න ඉතින් මුව අම්මා සිංහයාගෙන් බේරිලා ගෙදර ගියා. හැබැයි ඉතින් මුව අම්මගේ හිතේ තියෙනවා හෙට උදේම සිංහයා හම්බ වෙන්න යන්න ඕනේ නේද කියලා. ඒ දේත් කල්පනා කර කර මුව අම්මා පැටියත් එක්ක එදා රෑ ගත කළා. ඔන්න ඉතින් පහුවදා උදෙන්ම මුව අම්මා කියපු විදිහට චූටි මුව පැටියට කිරි පොවලා සිංහයා හම්බ වෙන්න ආවා. හැබැයි ඉතින් තව දෙයක් මෙතන සිද්ධ වුණා. මොකද්ද දන්නවද? මේ මුව අම්මගේ පිටිපස්සෙන් චූටි මුව පැටියත් හොරෙන්ම ඇවිල්ලා තියෙනවා. මේක සිංහයා දකිනවා. ඔන්න ඉතින් මේ මුව අම්මා ගිහිල්ලා කියනවා, දැන් ඔබතුමාට මාව මරාගෙන කන්න පුළුවන්, මම මගේ පැටියට කිරි පොවල තමයි ආවේ කියලා. ඉතින් මේ කැහුණු චූටි මුව පැටියා අඬාගෙන අම්මා ගාවට දුවගෙන යනවා. එහෙම ගිහිල්ලා මේ සිංහයාට මේ චූටි මුව පැටියා කියනවා, අනේ සිංහ රජතුමනි, ඔබතුමා මගේ අම්මා වෙනුවට මාව ආහාරයට ගන්න කියලා. එතකොට මුව අම්මා කෑ ගහලා අඬලා කියනවා, අනේ නෑ නෑ සිංහ රජතුමනි, මගේ පුංචි මේ පැටියා වෙනුවට මාව ආහාරයට ගන්න කියලා. ඉතින් මේ දෙන්නගෙම කතාව අහගෙන හිටපු සිංහයා මෙන්න මේ විදිහට කිව්වා.
2: හරි හරි, දෙන්නම දැන් අඬන්න නැතුව ඉන්න. මට ওই දෙන්නගේ ආදරේ දැක්කාම කිසිම කරදරයක් කරන්න හිතෙන්නේ නැහැ. මං ඔය දෙන්නටම යන්න ඉඩ දෙනවා.
1: ඉතින් ඔන්න මුව පැටියයි මුව අම්මයි සිංහට ස්තුති කරලා මෙතනින් යන්න යනවා.
0: දැක්ක නේද පුංචි දුවේ පුතේ, අම්මගේ ආදරයට කරන්න බැරි දෙයක් නැහැ. පුංචි ඔයාලත් ඔයාගේ අම්මට තාත්තට ගොඩාක් ආදරය කරන්න. ඒ විතරක් නෙවෙයි, හැමෝටම ආදරය කරන්න. එතකොට තමයි මේ ලෝකෙ තවත් ලස්සන වෙන්නේ.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එක්කම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave padana gannatu padan ganna satiya dawas pahema ude hatata
4: the welcome show
3: anugrahaya
6: nlp hadahana lankave wedima tagi dena tagi avastha wedima lutraya nlp hadahana obath adama nlp hadahada bala ganna
7: number 20
8: sayam kirilli kohe ke hindu
7: number 5
9: saadi ke palsa
10: 89.1 89.3 Supreme Radio.

0: 89.3 Supreme Radio.
1: එහෙනම් ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසනට අපිට වෙන් වෙලා තියෙන වෙලාව ඉවර වෙලයි තියෙන්නේ. අද අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා, භාෂාවන් ඉගෙන ගත්තා, ලස්සන කතන්දරයකුත් ඇහුවා. එහෙනම් ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන ඉවර කරන්න තමයි යන්නේ. ආපහු අපි හම්බ වෙන්නේ ලබන සඳුදා. සතියන්ත එනවනේ. පාඩම් කරන්නත් ඕනේ, සෙල්ලම් කරන්නත් ඕනේ, අම්මල තාත්තල කියන දේවල් අහලා කීකරුව ඉන්න ඕනේ. මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ සතියන්තයක්.

0: අයිබෝන් සුබදස්සනක් වෙලවදේ හතයි විනාඩිය එකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.

0: 89.1 තුන්න සුප්‍රීම් රේඩියෝ අහසෙතිලේ පොළොවෙ පලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: දවස සුපයි සිහි නැතිනයි සුප දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සංසාරේ මා නුඹ ළඟයි කියලා තමයි මේ කියන්නේ. අපි අම්මට ඒ තරම් මාදරේ. සුබදාසනක් හැමෝටම. අද මේ මාසේ 8 වෙනිදා සුබදාසනක් ෂවර.
1: අය බොනි බොයි බොන් සුබදාසනක් සුබ දවසක්.
0: සුබ දවසක්. මේ මාසේ 10 වෙනිදා කියලා කියන්නේ ලොකු මව්වරුන්ගේ දිනේ. ඉතින් ඒ නිසා අපි හිතුවා වේලාසනින් මේ ගැන කතා කරන්න ඕනි කියලා. අද උදෑසන 8 ඉඳන් 10 වෙනකන් අපි අම්ම ගැන කතා කරන්න රැස්ති. අම්ම කෙනෙක් වෙන්න බලාපොරොත්තු ඉන්න ඔබට, අම්ම කෙනෙක් වෙලා ඉන්න ඔබට. එතකොට ගැහෙන දරුවන්ට වැඩිපුරම අවශ්‍ය කරන දේවල් අද දවසේදී අපි කතා කරන්න සූදානම්ින් ඉන්නේ.
1: අම්මා කියන්නේ සසරක්කදී මොකටද වෙලාවක් නේද අම්මා ගැන කතා කරන්නේ.
0: අපිට දවසම වුණත් කතා කරන්න පුළුවන් ඕන තරම්. හැබැයි ඉතින් මොනා කරන්න, අපිට තියෙන්නේ වෙලාව සීමිතයි. ඉතින් ඒ නිසා අද උදේ 8 ඉඳන් 10 වෙනකන් අපිට හොරගත්තා අම්මා ගැන කතා කරන්න.
1: අද දවසෙත් ඉතින් ඔයාලට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ කරන කෙන වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න කියලා නේද? ජීවිතේ වෙරවීරියෙන් දිනන්න ඔයාලට පුළුවන්කමක් ලැබෙන්න ඕනි. ඉතින් අද දවසෙත් ඔයත් එක්ක වෙනදා වගේම ජාතික ලොතරැයි මණ්ඩලයත් ඉන්නවා කියලා මතක තියාගන්න. වැඩි වැඩියෙන් ටිකට් ගන්න, කෝටි ගණක දිනුම් අවස්ථාව ඔයාලට උදා කරගන්න පුළුවන්කමක් තියෙනවා.
0: එහෙනම් ඉතින් අද දවසම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරන ගමන් අපි එහෙනම් ද වෙල්කම් ෂෝ පටන් ගන්න ලෑස්ති. අද සිකුරාදා. මේ මං ඉස්සෙල්ලා වෙලාව හරියට කිව්වනේ චාමර. ඉස්සෙල්ලා වෙලාව හරියට කිව්වද මං?
1: මම මතක නැහැ.
0: මම වෙලාව කිව්වද? වෙලාව උදේ 7:00 විනාඩි 8:00. හරිද? මොකද මේක වෙලාව මේ වැරදිලා.
1: වෙලාව කිව්වද කියලාවත් මතක නැහැ.
0: වෙලාව වැරදිලා මේකේ. ඒ නිසා මං ආපහුක වෙලාව උදේ 7:00.
1: අපේ වෙලාව කොහොමත් වැරදිලා තමයි
0: තියෙන්නේ. බලන්න ගියාම පස්සෙත් කියනවා කාගෙද මේ කේන්දරේ? කාගෙද මේ මේ කොටු ටික? මොනාද මේ කොටු වල කවුරුත් නැහැ. කොටු වල ඔක්කොම කට්ටි ගිහිල්ලා. කොටු ඇදලා ගිහිල්ලා. එහෙම තමයි කියන්නේ තරමට වෙලාව වැරදිලා තියෙන්නේ.
1: වෙලාව හරියනකම් කියලා ඉන්නවා, වෙලාව නම් හරියන්නේ නැහැ. මේ වෙලාව හරියනකම් කියලා ඉඳලා හරියන්නේ නැහැ. වෙලාව හොඳ කරගන්න අපි දැනගන්න ඕන. හරි. ඒක නිසා ඉතින් මහන්සි වෙලා වැඩ කරමු. ජීවිත ඉස්සරහට යමු. ඉතින් කටියට ජීවිතේ දිනන්න පුළුවන් කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. දැන් මට යස මේ කතාවවත් මතක් වුණා.
0: මොකද්ද?
1: හරි, දැන් මේක කියන්න ඕනි කියලා මම හිතාගෙන ආවේ.
0: මොකද්ද?
1: දැන් ඕන නිපු මේ එකතරා මහාචාර්යවරෙක් මීට අවුරුදු 50කට හැරකට වගේ කලින් කියලා අපි ගමුකු. ඒ කාලය තුල විශේෂයෙන්ම ප්‍රවාහන මාධ්‍යන්ට පාලම් ඉදි කරලා තිබුණේ නැහැ. ගොඩක් ඔරුවනේ භාවිතා කළේ, ඔරුව පාරුවනේ භාවිතා කළේ.
0: පාලම් පාරු
1: හේ. ඔව්. මේක ඔයා උපකල්පනය කරන්න, ඔයා කැමති රටක් උපකල්පනය කරගන්න. මට කවන්න නැහැ ඒක. හරිද? දැන් මහාචාර්යවරයෙක් දවසක් දැන් එගුඩට යන්නට පාරුවකට ගොඩ වෙනවා. පාරුවකට ගොඩ වෙලා දැන් අර දන්නවනේ ලොකුවට හදලා තියෙනවනේ පාලම් පාරුව. ගොඩ දෙනෙකුට යන්න පුළුවන්. දැන් තොටියත් ඉන්නවා. දැන් ඔන්න ඔරුව පැදගෙන යනවා. හරිද? දැන් මහාචාර්යවරයාදින් මේ කීක ප්‍රශ්න අහනවා. දැන් අර ඔරුව පදින කෙනාගෙන් තනියම විතරයි ඇය ඉන්නේ. ඔරුව පදින මහත්මයාගෙන් අහනවා මේ භූගෝල විද්‍යාව දන්නවද කියලා අහනවා. මොනවා භූගෝල විද්‍යාව මහත්තයා කියලා දැන් ඔන්න මෙයා කියනවා. ඊට පස්සේ මේ මහාචාර්යවරයා දැන් තවත් මොකක් හරි ප්‍රශ්නයක් අහන්නකොල හිතාගෙන නෑ ආයෙත් අහනවා. භූගෝල විද්‍යාව ගැන කිසිම දෙයක් දන්නේ නැද්ද? මං දන්නේ නෑ මහත්තයා, මං ඉස්කෝලේ ගිහිල්ලා නෑ කියලා කියනවා. ඔයාගේ ජීවිතේ හතරෙන් එකක් ඉවරයි කියලා නේද? වැඩක් නෑ කියලා කියනවා මේ මහාචාර්යතුමා. හරිද? ඔහොම යනකොට ඉතින් ඔහොම යනකොට දැන් මේ මහාචාර්යවරයා තවත් ප්‍රශ්න අහනවා. ඉතින් දැන් ඊළඟට අහනවා මේ ඔයා දන්නවද තාරකා විද්‍යාව ගැන? අහසේ තරුණන් තියෙනවා මහත්තයා ඉතින් කියලා තරුගෙන ටිකක් කියනවා. ඉතින් අර දන්න ටික එහෙමනේ විද්‍යාත්මකව දන්නවද කියලා අහනවා. මෙයා කියනවා එහෙම දන්නේ නැහැ කියලා. එහෙනම් ඔයාගේ ජීවිතේ භාග්‍යයක් මෙවරයි කියලා මෙයා කියනවා දැන් මහාචාර්යතුමා. හරිද? දැන් මෙහෙම යනකොට මේ එක පාරටම නිපු මේ ඔරුව නිකන් සැඩ පහරකට අසුර ටික පෙරලෙන්න යන පාලම් පාරුව. ඊට පස්සේ අර ඔරුව පදින කෙනා මහාචාර්යවෙන් අහනවා මහත්තයා පීනන්න දන්නවද කියලා. මම පීනන්න දන්නේ නැහැ කියනවා.
0: ජීවිතේ මෙවරයි.
1: එහෙනම් ඉතින් ජීවිතේ මෙවරයි කියලා කියනවා. සමහර දේවල් අපිට හිතා ගන්න බෑ ඉතින් නේද? අපි උගත්, අපි බුද්ධිමත්, අපිට තමා පුළුවන්, අපිට තමා තියෙන්නේ. අනිත් අය අපි තරම් ඉගෙනගෙන නැහැ. අපි ඔයගේ දේවල් හිතනවා. එහෙම හිතන එක හරීම අඥාන වැඩක් ඉතින් නේද?
0: අනිවාර්යයෙන්ම. මොකද අපි හැමදේම දැනගන්න ඕන කියලා කාරණාවක් නැහැ. අපි හැමදේටම අති දක්ෂ වෙන්න ඕන කියලා කාරණාවක් නැහැ චාමර. හැබැයි අපි දන්න විශ්යෙන් අපි හැමෝම අනිවාර්යයෙන්ම අති දක්ෂයි චාමර. අපිට ජීවිතයේ සමහරක් විට අධ්‍යාපනයේ පැත්තෙන් ලොකුවට ගිය නැතුණාට අපි ගන්න රැකියාවෙන්, අපි ගන්න සමාජ තත්ත්වෙන් ඒවත් එක්ක අපේ දේවල් වැඩි වෙන්න පුළුවන්. සහ සමහරු අධ්‍යාපනයේ කොච්චර වැඩි වුණත් අර ඔය කියනා වගේ තැන්වලට මුහුණ දෙන්න දන්නේ නැහැ. මිනිසුත් එක්ක කතා කරන්න දන්නේ
1: නැහැ.
0: හැම පැත්තක මොකක් හරි දෙයක් තියෙනවා. ඉතින් ඒ නිසා හැමෝටම ගරු කරන්න උත්සාහ කරන්න. ඒ ගරු කිරීම මත තමයි ඔබට ආපහු ලැබෙන දේවල් වගේම ඔබේ සැනසීම තීරණය වෙන්නේ.
1: අනිවාර්යෙන් ගරු කිරීම කෙසේ වෙතත් නේද, මට බැරි දේ මෙයාට පුළුවන් කියලා මතක තියාගන්න ඕනේ.
0: ඔව්.
1: අනේ ඉතින් මේ කිසි දෙයක් බැරි ඔයා නේද? තාරක විද්‍යාවත් බෑ, භූගෝල විද්‍යාවත් බෑ, පීරන්නත් බෑ.
0: ඒ උනාට හැම රැචාවර වඩු යන්න පුළුවන්.
1: යන්න පුළුවන්.
0: ඒකත් මේක රහට නෙමෙයි යන්න පුළුවන්. යන්න
1: පුළුවන් කියලා තමන් කියාගන්නේ නැහැ මිනිස්සුයෝ.
0: ඒ උනාට කියනවනේ. මම කියනවා. දැන් අරයට කිව්වේ දැන් යාට භූගෝල විද්‍යාව පුළුවන්ලු. යාට අරකත් පුළුවන්ලු.
1: මොකද අරකගේ තාරක
0: විද්‍යාවත් පුළුවන්ලු. ඉතින් ඒ ඔක්කොම ටික පුළුවන් නේ යාට.
1: යාට යන්න පුළුවන්.
0: යාට ඔයා කොහොමද දන්නේ යාට යන්න පුළුවන්
1: කියලා? මම කිව්වා යා. කොහොම හරි මේ ගගක් තියෙනව නේද ළඟ?
0: තියෙනවා.
1: පීනන පුරුදු වෙන්න.
0: ඒකේ පීනන්න බෑ චාමර. ඒකේ පීනුවත් එහෙම මට තේරුම් ගියා මේ කතාව අරන් එන්නේ මොකටද කියලා. ඔයා හදන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකට අලුත් ගෑන ළමෙක් ගන්න නේද? ඔයා ගන්නට දන්නවනේ මං අර ප්‍රෝග්‍රෑම් මේ මොනවාද ගඟේ බැස්සොත් එහෙම ආපෝ ජීවත් වෙන්නේ නැහැ කියලා. මට තේරුණා මේ වහෙන් වර උරුවක් ගාලා ගඟකුත් දාලා නිකන් ඔයා පීනනවත් වගේ බාන කියලා අදහසක් දාලා බාන ඔයාගේ නේද කපටි මොලේ.
1: මං දන්නවා මං එච්චර වාසනාවන්ත නැහැ කියලා. අපි පාදිමු ඔරු. ඔරුව පාදිමු.
0: අමතක කරලා
1: පාදින මිනිස්සු දැන් නැව් ටෝක් දෙන වෙලාවල් තියෙනවා නේද අපි කියන්නේ. නැව් කතාගෙන වෙලාව
0: මේකයි
1: හබලක්වත් නැති අපිට.
0: ඔරුවක්වත් නැති කට්ටිය සාමර නැව් ටෝක් දෙනවනේ කොහොමද?
1: ඔරුවක්වත් නැහැ හබලක්වත් නැහැ. අපි ටෝක් කියලා කිව්වෙනේ වචනෙට කියනවනේ එහෙම දින්නේ කතා කියලා. හරි හරි ඉතින් ජය වේවා, සුබ දවසක් හැමෝටම. අද ඉතින් අපි විශේෂ වැඩකට ලෑස්තුන උදේ 8 ඉඳන් දවසම අහන්න සුප්‍රීම් රේඩියෝ උදේ 10 වෙනකන් ඉතින් අපි ඉන්නවා මේ පැත්තේ. නම කිව්වේ නැනේ.
0: ඒකනේ.
1: එහෙනම් ඉතින් දිගට මහගෙන ඉන්න මං චාමර.
0: මම නිපුනිකා. මේ ද වෙල්කම් ෂෝ.

0: ඔයා ගමන තනියම ගියත් කමක් නැහැ. ඔයාව පල්ලෙහාට අදිනා එක්ක ගමන යන්න එපා. සිහින දිනන ජයග්‍රහී දවසකට පාරක යන්නේ එන්එල්බී සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
0: සියයක්ම ඔබ යතේ.
1: අංක දෙකක් ගැලපුණාම.
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
0: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න. Tempo Town with Ashi.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
1: මල්ලි, කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
4: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
1: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
3: හරි හරි, ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
2: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with me back 89.1 89.3

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: උදේ 7යි විනාඩි 23යි දැන් බලාව. අද අපිට මේ වෙලාවේ කරන්න වැඩ ගොඩක් තියෙනවා චාමර. මොකද දැන් අපි උදේ 8 ඉඳන් වැඩ ගොඩක් කරනවා. නේද අම්මගෙන කතා කරනවා. ඉතින් ඒ නිසා අපි ඉක්මනටම අද ඔයාට කාලගුණ ගැන කියන්නත් ලෑස්ති, පත්තරේ විස්තර කියන්නත් ලෑස්ති.
2: ඉක්මනින්ම කාලගුණ ගැන කියලා ඉන්නද නේ
1: මම?
2: අද දවසේදී කාලගුණ දා දෙපාර්තමේන්තුව කියලා තියෙන වැසි සහිත තත්ත්වය තවදුරටත් තියෙන්න පුළුවන් කියලා. මේ කැළඹිලි ස්වභාවය තවදුරටත් දිවිනයට බලපානවා කියලා තමයි කියලා තියෙන්නේ. බොහෝ ප්‍රදේශවලට අද පසුර එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත ඇසි වෙනවා කියලා තියෙනවා. ඒ අතරේ බස්නාහිර, සබර්ගමුව, මධ්‍යම ඌව සහ වයඹ පළාත්වල, ඒ වගේම ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි වැසි ඇති වෙන්න පුළුවන් කියලා තමයි කියලා
1: තියෙන්නේ.
2: නැගෙනහිර සහ උතුරු පළාත්වලත් උදෑසන කාලෙදී වැසි ඇති වෙනවා කියලා තමයි කාලගුණනාව එකේ සඳහන් කරලා තියෙන්නේ.
1: එහෙනම් ඒ විදිහට තමයි කාලගුණ ගැන සඳහන් වෙන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලයත් මෙන්න මෙහෙම දැක් සඳහන් කරනවා. මේ සුබ දවසක් ලොතරැයියේ තෑගි තවත් අලුත් වෙලාලු, පහසු වෙලාලු, තෑගි වැඩි වෙලාලු. ඉතින් ඔබේ දවසේ ආරම්භය සුබ කරවන සිහින දිනවන සුබ දවසක් ලොතරැයියේ නවතම තෑග රටාව තුළින් සුබ ලග්න සමග අංක 3ට ඉලෙක්ට්‍රික් අතුරුපැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් දිනා ගන්න පුළුවන්. අංක 3ට රුපියල් 50,000ක් වගේ සුබ ලග්න සමග අංක 2ට රුපියල් 2,500ක්, අංක රුපියල් 1,000ක් වට ලබා ගන්න පුළුවන් වගේම තමයි ප්‍රවර්ධන තාගංගේ පිරිවෙලින් ගැලපුවොත් මුදලින් රුපියල් 25,000ක් දිනා ගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. රුපියල් 40ක් වියදම් කරන්න වියදම් කළා මෙන්න මේ කෝටි ගානක, ලක්ෂ ගානක හිණ ඔයා ගාවට ඇදලා ගන්න. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලයේ අලුත්ම සාමාජිකයා.
2: අපි පත්තර විස්තර ගැනත් අද කතා කරගෙන යමු. ලංකාදීප පුවත්පතේ මුලින්ම අවධානය යොමු කරමු. ප්‍රධාන පුවත් සිරස්තලය කපිල චන්ද්‍රසේන අල්ලන්න වරෙන්තු, නාදුනන දෙදෙනෙකු ඇපතියන්න ගෙනත් උසාවියේ විශ්වාසය කඩලා. ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රශ්නේ අපි මේ ගෙනාපු අය කවුද කියලාත් කතා කළා මීට කලින් නේද? කොහොම හරි ඉතින් ඔන්න විශ්වාසය කඩපු නිසා කපිල චන්ද්‍රසේන අල්ලන්න වරෙන්තුනෙකුත් කරලා තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. වෛරස් උණක් හේතුවෙන් දෙනියායේ පාසල් 4ක් වසයි කියලාත් වාර්තා වෙනවා නිපු. කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ මේ දිනවල ළමයින් අතර ඉතා සීග්‍රෙන් පැතිර යන වෛරස් වන රෝගී තත්ත්වය හේතුවෙන් දෙනියාය කලාපයට අයත් පාසල් 4ක ඊයේ සහ අද සිසුන් සඳහා පමණක් නිවාඩු ලබා දීමට තීරණය කරලා තියෙනවා කියලා තමයි කියලා
1: තියෙන්නේ.
2: සෞඛ්‍ය අංශෝට ඉතින් වහා මේ අදාළ කරන ප්‍රදේශයේ නේද ටිකක් වැඩියෙන් හොයලා බලන්න වෙයි. මොකද අපේ දරුවන් සම්බන්ධයෙන් මේ කතා කරලා තියෙන්නේ. රයිස් බිරියානි රුපියල් 25කින් නැගි. කඩේ ලාෆ් ගෑස් නම් තවත් ගාන වැඩි. දැන් ඔයා කඩේකට යනකොට බලන්න ගෑස් එක මොකද්ද කියලා. නිල් එක නම් ඔයාට අඩුවට ගන්න පුළුවන්. හැබැයි කහ එක වුණොත් 25ක් වැඩි කියලා තමයි කියන්නේ.
1: ඔව් ඔව් වැඩි හොඳේ. කහ පාට එක වැඩි.
2: ඒ ඉඳන් කෙලින්ම ගිහින් අහන්න. මොකද්ද ගෑස් එක කියලා කලින්ම නේද?
1: කහ පාට එකක්ද මගේ නිල් පාට එකක්ද?
2: කහ පාටද නිල් පාටද
1: කියලා අහන්න ඕනේ. හරි.
2: රංගගේ මරණය සම්බන්ධයෙන් අද වාර්තා කරලා තියෙනවා ලංකාදීපේ. රංගගේ මරණය කියලා උඩින් සඳහන් කළා. සමාජ මාධ්‍ය තොරතුරු බොරු, බිරිය පොලිසියයි කියලාත් වාර්තා කරලා තියෙනවා. දැන් මේ දිනවල මේ සම්බන්ධයෙන් ගොඩක් අය හොද මඩේ දාන ප්‍රශ්නයක් වෙලා තියෙනවනේ මේක නේද?
1: ඔව් ගොඩක් අය කල්පනා කරන දෙයක් තමයි ඒකේ තියෙන සමහර පින්තූර. අපිට ඇත්තම පින්තූරද කියන්න දන්නේ නැහැ. පින්තූර වර්ගයක් වාර්තා වෙනවා. හර්ෂණට එරෙහි දයාසිරි ගැන යෝජනා 20 කියලා සඳහන් වෙනවා නේ. එහෙමයිකුත් තියෙනවා.
2: ඔව් බස් පර්මිට් 357ක් අතුරුදන්ලු. පාරට දාන්න ජූනි 30ක් සහන කාලයක්. මම දැක්ක විශේෂ බහර අමාත්‍යතුමා නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ දවසේදී මේ සම්බන්ධයෙන් කතා
1: කරනවා.
2: 357ක් චාමර. 357ක් කොහෙද කියලා නැල්ලු. බලපත්‍රෙත් නැල්ලු, බස් එකත් නැල්ලු.
1: ඩොලර් නැති වෙනවා. ඒවත් හොයාගන්න නැති වෙනවා. දැන් ඊයේ අස්සේ බස් පර්මිට් තුන අතුරුදහන් වෙලාලු.
2: ඔව්. මේකේ පාඩුව තියෙන ඉතින් බස් හිමියන්න තමයි. මොකද පර්මිට් එකක් දැන් මෙයාලා නිකුත් කරලා තියෙන මාර්ගස් මගිය ප්‍රවණ අධිකාරී. දැන් හැබැයි කියන්නේ මේක නිසි ටෙන්ඩර් පටිපාටියටම දෙනවා. 30ට කලින් දෙන්නම් පාරට දාන, නැත්නම් ඉතින් පර්මිට් ටිකට ඉතින් අපි බාර ගන්නම් කියලා තමයි කියලා තියෙන්නේ.
1: එහෙනම් ඉතින් සෝරි තමයි ඈ.
2: වංචාව දූෂණේ නාස්ති එහෙමමයි. කුරුණෑගල මහනගර සභාවේ මාලිමා മന്ത്രി ඉල්ලා අස්වේයි කියලා තුන්න වාර්තා කරලා තිනවා ලංකාදීපේ. ඒ අතරේ වියට්නාම ජනාධිපතිවරයා අද මැති සභේ අමතයි කියලා සඳහන් කරලා තියෙනවා. ජනාධිපතිවරේ කෙනෙකුට තවත් ජනාධිපතිවරයෙක් එනවා නේද? ඔය විදිහට තමයි ලංකාදීපයේ ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු දිනමින පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තලය. අධිවේගී මාර්ග හා දුරගමන් සේවාවල සුකෝපභෝගී බස් රථ 200ක් කියලා මොන වාර්තා කරලා තියෙනවා. ඉතින් හොඳයි දුරගමන් සේවාවට සුකෝපභෝගී බස් රථ එන්න මොණි අනිවාර්යෙන්. නැත්තම් ඉතින් පැය 4ක් 5ක් 6ක් යනකොට ඉතින් මිනිසුන්ගේ ආයු කාලය කෙටි වෙනක තමයි වෙන්නේ.
1: සමහර අය කොඳු කැලේ චාවර. එතකොට තවත් සමහර අය දැන් හරියට
2: කොඳු කැලේ නෙවෙයි කොඳු කැඩේ.
1: ඒක තමයි මගේ කොඳු කැලේ කියලා කැඩිලා කැලේ යනවා. ඒක තමයි වෙන්නේ. එතකොට සමහර අය
2: සමහර බසුත් කැලේ යනවා.
1: නිදා ගන්න පොඩ්ඩක් හිතනට
2: මම යනකොට දකින්න සමහර බස් ඔය ගලේ වල පැත්තෙන් වෙල් වල තියෙනවා. නිින්න ගිහිල්ලා.
1: එක එක තැන් වල කොහොමද බස් තියෙනවනේ චාවර. කොහොම හරි කමන්නේ. ඉතින් ඔය වගේ දේවල් කරන්න එක හොඳයි. මොකද බස් එක අරන් යන කෙනාටත් හොඳයි. ඒ කියන්නේ බස් එකේ ඩ්‍රයිවර්ටත් හොඳයි. කොන්දොස්තර මහත්තයාටත් හොඳයි.
2: වාගේ වාහනේ බලා ගන්න හරි. මෙන්න මෙහෙම වාර්තා කරලා තියෙනවා. කළු දුම දාන වාහන බ්ලැක් ලිස්ට් කරනවලු මෝටරද ප්‍රවාහන දෙපාර්තමේන්තුව තමයි කියලා දී. පළමුවෙන් ඉතින් කරන්න වෙන්නේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ටික තමයි.
1: ඔව්. ඒව තමයි මුලින්ම බ්ලැක් ලිස්ට් ගන්න වෙන්නේ. කාලු පාට දුම කියනවා. අය පැත්තම වහගෙන අර නිකන් මදුරුවන්ට දුම ගහනවා වගේ
2: යන්නේ.
1: ඕගොල්ලෝ හැබැයි බැරිද ඔය හවස් වෙලා පොඩ්ඩක් අපේ කිවල් පැත්තේ හිමි වෙන. මොකද මදුරුව වැඩි මේ දවස් ටිකේ.
2: හොඳයි මදුරුව එලවන්න නම් හොඳයි. ඔය විදිහට වාර්තා කරලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු තවත් මොකද්ද කියලා තියෙන්නේ. ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 පණි. සංචාරක නියෝජ්‍යමති කියයි කියලා තියෙනවා. ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 පණීලුනි. සංචාරක නියෝජ්‍යමාත්‍යවර තමයි එහෙම කියලා තියෙන්නේ. ඊට පස්සේ අටින් තියෙනවා දෙලිඳුකම 120 දක්වා පහතට මිලියන 1.5ක් දෙලිඳුකමින් මුදා ගත්තා කියලා ඇමති උපාලි පන්නිලගේ කියලා තියෙනවා.
1: එහෙමද?
2: ඒකනේ.
1: 120ක් දක්වා අඩු වෙන දෙලිඳුකමයි කියන්නේ.
2: ඔව්. දෙලිඳුකම 120ක් දක්වා පහතටලු මිලියන 1.5කින් දෙලිඳුකමෙන් මිලියන 1.5ක් දෙලිඳුකමෙන් මුදාගෙනලු.
1: ඒ කියන්නේ කොහොමද ඒක එහෙම මුදාගත්තා කියලා කියන්නේ මොකක්ද ඒකේ
2: අර අපි දෙලිඳුකමේ ගිලිලනේ හිටියේ.
1: ඒකනේ.
2: යාලා බෝට්ටුක කියලා අපි බේරගන්න.
1: දැන් හරි කමන්නේ.
2: මොකද්ද ඔයා හිතන දේ කියන්න එපා.
1: කමන්නේ මම එහෙම කියන්නේ.
2: වියට්නාම් ජනාධිපතිවරයා අද දවසේදී පාර්ලිමේන්තුව අමතයි කියලාත් වාර්තා කරලා තියෙනවා. ඒ විදිහට තමයි අද දවසේදී ලංකාදීප සහ දිනමින පුවත්පත් වාර්තා කරලා තියෙන්නේ.
1: තව එකක් තියෙනවා චාමර. වසර 3කදී කාන්තාවන්ට එරෙහි සයිබර් අපරාධ පැමිණිලි 12000 පණී කියලාත් සඳහන් වෙනවා.
2: ඔය වාර්තා වුණු පැමිණිලි නේ නේ.
1: විතරයි.
2: කීප නැතිව කොච්චරද තාම. ඒක නිසා මේක මේ 12000 අපිට මේ ගණන් වලින් විතරක් හිතන්න බෑ. ලොකු අරුබුදයක් තියෙනවා විශේෂයෙන්ම කාන්තාවන්ට ඒ සම්බන්ධයෙන් නේද? නොකියන දේවල් කොච්චර තියෙනවද ඉතින්. ඒක නිසා මේ වඩේ තියෙ මොකක් හරි ස්ථීර විසඳුමක් ගන්න වෙනවා මේ වගේ අපරාධ කරන මිනිස්සුන්ට රහිව නේද? මේ වගේ විවිධ අකටයුතුකම් සිද්ධ කරනවා, අල්ලස් ගන්න උත්සාහ කරනවා, බලපෑම් කරනවා නේද? මුදල් ගන්න උත්සාහ කරනවා.
1: ඉතින් ගැහණු ළමයිනේ පරිසරෙන්නේ මේ පරිසමෙන්. මොකද ඉතින් ප්‍රේමයේ පිටිපස්සෙ එන රාගය නිසා ඔයත් ඇවිලිලා ඔයාගේ පවුල කට්ටියත් ඇවිලෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ෆොටෝස් එහෙම යවද්දි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ෆොටෝස් එහෙම යවන්න එපා. එතකොට තවත් සමහරු ආගේ ෆොටෝස් බලෙන් ඉල්ලනවා වෙන්න පුළුවන්. තවත් සමහරු ඊටත් එහා ගිහිල්ලා ඔයාගේ ෆොටෝ AI වලින් හදනවා වෙන්නත් පුළුවන්. දැන් මේ දවස්වල තියෙනවානේ චාමර ඒ ප්‍රශ්නෙත්. දැන් ෆොටෝ නොයවුවත් AI වලින් හදන මිනිස්සු ඕන තරම් ඉන්නවානේ හොයාගන්න අමාරු වෙන විදිහටම. ඉතින් ඒ නිසා පරිස්සම් වෙන්න, ඔයාගේ ෆොටෝස් ගැන වැඩිපුර පරිස්සම් වෙන්න, සහ ඔයා ෆෝන් එකෙන් ගන්න ෆොටෝස් ගැන පවා වැඩිපුර අවධානය යොමු කරන්න. අනවශ්‍ය ඡායාරූප ඔයාගේ ෆෝන් එකේවත් තියාගන්න එපා. ෆෝන් එක කැඩිලා කොතනට හරි හදන්න දුන්නොත් එහෙම එතනින් එහාට එළියට යන පින්තූර මොන වගේ වේද කියලා අපිවත් දන්නේ නැහැ. ඒ නිසා පරිස්සමෙන් කාටවත් ඡායාරූප යවද්දී 10 පාරක් විතර හිතන්න. 10 පාරක් නෙමෙයි 10000 වතාවක් හිතුවත් කමක් නැහැ. මම මේක දෙනවද නැද්ද කියන කාරණාව පරිස්සම් වෙන්න. එහෙම වුණොත් තමයි අපිට මේව අඩු කරගන්න පුළුවන් වෙන්නේ.
2: එහෙනම් ඉතින් ඔය විදිහට තමයි අද ප්‍රධාන පුවත් සිරස්තල වාර්තා කරලා තියෙන්නේ. අපි කෙටි විරාමයකට යන තමයි ලෑස්ති වෙන්නේ. වෙලාව මතක් කරන්නම් උදේ 7:31 දැන්.

0: ප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කලින්ම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලෝ මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB සුබ දවස.
2: අලුත් වෙලා,
0: පහසු වෙලා,
2: තෑගි
0: වැඩි වෙලා, අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
0: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය. පෙරලිකාර සඳුදා.
3: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා
0: හරි. සුවබර අඟහරුවාදා.
4: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
5: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
6: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල.
7: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට. 89.1 89.3 Supreme Radio.

0: රස පෙරඩු කතා අරගෙන උදෙන්වා. උදේ හදයි විනාඩේ 39යි දැන් බලවව. අපි යන්න හදන්නේ යාපනයේ පැත්තටද?
1: යාපනයේ පැත්තට? ආ. අපි යනවා යාපනයට ටික එහාට යන් ඉති.
0: ආ හැට තනවාද?
1: ද යාපනයේ අර්ධද්වීපයේ නිපු අපිට දූපත් කීපයක්ම තියෙනවනේ.
0: ගොඩක් තියෙනවනේ.
1: ඩෙල්ෆ් තියෙනවා, මණ්ඩතිව් තියෙනවා, නයිනතිව් තියෙනවා. නේද? දැන් ඔය අස්සේ තියෙන අපිට මොකද්ද?
0: මොකද?
1: කච්චතිව්.
0: කච්චතිව්
1: හෙන්න කියන්න එපා හැබැයි.
0: ඇහුනොත් එහෙම ප්‍රශ්න වෙනවානේ, මතක් වෙනවානේ.
1: ඇහුනොත් ඉල්ලනවා.
0: කච්චතිව් තියෙනවනේ හරිය කියලා තියෙනවනේ.
1: පාට හීනෙන් කියනවා කච්චතිව් ඕනි කියලා.
0: කච්චතිව්. හීනේ නෙමෙයි චාමර ඒකන.
1: නෑ නෑ හීනෙමුත් කියවෙන එක තමයි කියවෙන්නේ.
0: ඔව් ඔව්.
1: දැන් අපිට තියෙනවා කච්චතිව් දූපත, අපිට අයිති දූපතක් තමිල්නාඩු දැන් ප්‍රාන්ත මැතිවරණ වේදිකාවේ වචන වලින් තොරන් දාපු නික වචන යන්නේ නේද? කච්චතිව් කච්චතිව් කච්චතිව් කච්චතිව් නිය.
0: මම දෙන්නොත් කච්චතිව් මගේ.
1: අපි දුන්නොත් මොකද පොරොන්දු? කච්චතිව් ගන්නවා.
0: ගන්නවා.
1: සමහරට ඕනි හේතුවවත් දන්නේ නැහැ සමහරු නේද? මොකද්ද කච්චතිව් කියලාවත් දන්නේ නැහැ සමහර. හැබැයි කච්චතිව් ඕනි කියලා. මොකද්ද මේ හොද හොද මඩේ දාන්නේ මෙච්චර මේ කච්චතිව් වල වැදගත්කම? දැන් ඇත්තටම කච්චතිව් කාගේද නේ? ඔයාගේද මගේද? කාගේද? අපේ. කච්චතිව් කියන්නේ අපේ. හරිද? දැන් ලංකාවට අපි ගත්තොත් එහෙම අපි ලංකාවේ පිහිටීමත් එක්ක ලංකාවට වයඹ දෙසින් පෝක් සමුද්‍ර සංදීනෙ තියෙන්නේ අක්කර 280ක වගේ භූමි ප්‍රමාණයක්. කච්චතිව් කියලා කියන්නේ. ඒ කියන්නේ විශාල දූපතක් නෙවෙයි අනිකුත් දූපත් එක බැලුවට පස්සේ අපිට තියෙන ගොඩක් දූපත් අතරින්. හරි? යාපනයේ ඉඳලා සාමාන්‍ය කිලෝමීටර් 63ක් 64ක් වගේ තියෙනවා. ඉන්දියාවේ රාමේශ්වරම් ඉඳලා තියෙන නිපු කිලෝමීටර් 24යි.
0: 24.
1: ඉන්දියාවේ රාමේශ්වරම් ඉඳලා තියෙන කිලෝමීටර් 24යි. එතකොට අපිට තියෙනවා කිලෝමීටර් 64ක් දල වශයෙන්. එතකොට එයාලට ළඟයි. තමිල්නාඩුවට ළඟයි. හරි.
0: ඒක තමයි ඒගොල්ලන්ට ඉල්ලන්නේ.
1: ඔව්. දැන් මේ ප්‍රශ්නේ නිපු අදක ඊය කපු ප්‍රශ්නයක් නෙවෙයි.
0: ඔව්.
1: මේක මේ ප්‍රාන්ත මැතිවරණදී විතරක් ආපු එකක් නෙවෙයි. මේ ගැන හොයලා බලනකොට 2024 දී මේ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහත්මයා ඒ කාලේ කියලා තියෙනවා මේ ඉන්දියාවේ ජනතාව ටිකක් කෝපෙල්ලු මේකට ඉන්නේ. ඉන්දීය ජනතාව කොංග්‍රස් මණ්ඩලය ගැන ඉතාමත් කනගාටු වෙනවලු මේ කච්චතිව් දූපත ලංකාවට පිරිනැමීම සම්බන්ධයෙන්. ඒක නිසා මේ සෑම ඉන්දියානුවෙක්ම මේ සම්බන්ධයෙන් කෝපයට පත්වලාලු ඉන්නේ. අවුරුදු 50කට පස්සේ මේ කියන්නේ. මොකද අපිට මේක ලැබෙන්නේ අවුරුදු ගානකට කලින්. හරි, 1974 ජූනි මාසයේ 26 වෙනිදා තමයි එවකට ඉන්දියා අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි සහ මෙරට අගමැති සිරිමාව බණ්ඩාරනායක අතර ගිවිසුමක් මගින් අපිට කච්චතිව් නිල වශයෙන් ලබා දෙන්න. එතකොට නිල වශයෙන් ලබා දීලා එහි නාවික කටයුතු එහෙම නැත්නම් මාළු ඇල්ලීම පවා තව ගිවිසුමකින් අපිට ලබා දීලා තියෙනවා. ඉන්දියාවට අයිති නැහැ කියලා. අවුරුදු 50කට පස්සේ ඉන්දියා ග්‍රාමාත්‍යරට මේක මතක් වුණා. ඊට පස්සේ මේ නායත් මතක් වෙලා මේ ප්‍රාන්ත මැතිවරණේ කච්චතිව් ඕනි කියන්නේ නේද? දැන් ලංකාවේ කොටසක්. එතකොට අපිට තමයි අයිති වෙන්නේ අපේ මුහුදු සීමාවේ තියෙන. එතකොට අපේ නාවික හමුදාවෙන් තමයි වර්තමානයේදී කච්චතිව් පාලනය කරගෙන යන්නේ. මේකේ ජනාවාස නැහැනේ. මෙතන තව දේවාලයක් මේකේ දේවස්ථානයක් තියෙන එක ගැනත් මම ඉස්සරහට කියන්න. දැන් 1921 ඉඳලා මේ ප්‍රශ්නේ තියෙනවා. මම දන්නවද? 1921 ඉඳලා දෙරට අතර මේකට පුදුමාකාර විදිහ මතභේද තිබිලා තියෙනවා.
0: පුළුවන් නම් චාවර මේ ලණුවකින් ඇදලා ගන්න, ලණුවකින් ඇදලා හරි ගන්නව කච්චතිව්.
1: කපාන යන්න පුළුවන් ඇරය යනවා වෙනත්. දැන් 1921 දීත් මේකට ලොකු තර්ක විතර්ක ගිහිල්ලා
0: තියෙනවා.
1: කච්චතිව් අපේ කියනවා. අපේ කට්ටිය කියනවා නෑ අපේ කියලා. දෙන්නෙම නෑ කියනවා. කොහොම හරි 1921 ඉඳලා 1974 වෙනකන් ගියපු ප්‍රශ්නේ තමයි අපිට නිල වශයෙන් ගිවිසුමක් මගින්ම පවරලා තියෙන්නේ. මේක අපිට අයිති භූමියක් කියලා. හරි? දැන් කච්චතිව් දූපත සම්බන්ධයෙන් කියද්දි නිපු ඉන්දියාවේ විශාලත්වය ලංකාවට වඩා සාමාන්‍ය දල වශයෙන් ලංකාව වගේ 50 ගුණයක් විතර ඉන්දියාව විශාලයි. හරි, වර්ග කිලෝමීටර මිලියන 3.28ක් විතර ඉන්දියාව තියෙනවා. දැන් කච්චතිව් තියෙන අක්කර 280යි නේ අක්කර. හොඳේ. එතකොට තමිල්නාඩුව විතරක් විශාල වෙනවා ලංකාවගේ දෙගුණයක්. මොකටද මේ කච්චතිව් මෙච්චර විශාල රටකට
0: අරන් යන්නේ මරුණට පස්සේ?
1: ඇයි මේ පුංචි දූපතට මෙච්චරලා මැරෙන්න හදන්නේ? මම අහන ප්‍රශ්නේ ඒක. මට තේරෙන්නේ නැති ප්‍රශ්නේ ඒක. මෙච්චර පොඩි දූපතකට අපිට තියෙන්නේ මේ කොච්චර භූමි ප්‍රමාණයක්ද? මේක මේ දූපතටත් ඔච්චර නහින්න හදන්නේ මොකද මේ? මාළු අල්ලන්නද? සමහර අය නම් හිතනවා ඇති මාළු අල්ලන්න අපිට මොකද මේ මුහුදු සීමාවේ හැමදාම ඉන්දිය දිවරයන් සහ අපේ දිවරයන් අතර ගැටුම්නේ. අපේ යනම් ගැටුම් ඇති කරගන්න අඩුයි. එයාලවිල්ල මොකාක් හරි ගැටුමක් කොහොම නාවික හමුදාව තුන් අරගෙන එනවා ගිහිල්ලා. ඉන්දියව දිවරයන් 10 දෙනෙකු අපේ මුහුදු සීමාවේ මසුන් අල්ලලා නාවික හමුදා බාරගෙන. අපේ අයත් කොහෙන් හරි ඇවිල්ලා අදගෙන යනවා මේ පැත්තට. මේ ප්‍රශ්නේ දැන් අවුරුදු ගාණක් තියෙන ප්‍රශ්නයක්. නිපු අය දන්නවද? මෙතන ස්වභාවික සම්පත් වල තියෙන වටිනාකම කොච්චරද කියලා. ඉන්දියාවේ සමහරුවේ ප්‍රාන්ත මැතිවරණවල කෑ ගහන කට්ටිය නොදන්නවා වුණාට ඉන්දියාව දන්නවා උපාය මාර්ගිකව කච්චතිව් කියන්නේ ඉතාම වැදගත් භූමියක්. ඒකට හේතුව තමයි කච්චතිව් වල ගිහිල්ලා හෝටලයක් හදන එක නෙවෙයි. මෙතන ස්වභාවික සම්පත් අතින් ඉතා වැදගත් කියලා වර්තමාන පරීක්ෂණ වගේ ඉන්දියාව සහ ලෝකයේ විශේෂයෙන්ම චීනය මේකේ වැදගත්කම ගැන දන්නවා. ඒකට හේතුව තමයි කාවේරි ඩ්‍රෝනියට තමයි කච්චතිව් ඇතුළත් වෙන්නේ. ඔය කාවේරි ඩ්‍රෝනියේ භූවිද්‍යාත්මක කරපු පරීක්ෂණ වලින් ඉන්දියාව හොයාගෙන තියෙනවා තෙල් සහ ගෑස් නිධි තියෙනවා කියලා. ඔය ඩ්‍රෝනිය යන මාර්ගය තමයි කච්චතිව් තියෙන්නේ. එතකොට ඒ යට භූගෝලීය වශයෙන් ගත්තට පස්සේ පොළව අභ්‍යන්තරේ ගෑස් නිධි තියෙනවා කියලා ඉන්දියාව හොයාගෙන තියෙනවා කියලා ජාත්‍යන්තර මාධ්‍ය කියන. මේකට ප්‍රධානම හේතුවක් වෙනවා චීනය. මහා මුහුදේ හැමදාම මොකක් හරි පරීක්ෂණ කරනවා. චීනේ වැඩියම කරන්නේ ওই පරීක්ෂණ ටික තමයි. එයාලගේ වැඩේ තමයි සාගර සම්පත් මොනවද තියෙන්නේ කියලා පරීක්ෂණ කරන එක. මේකේ චීනයේ සහ විශේෂම චීනයේ සහ ඉන්දියාව එකට කරන වැඩක් නෙවෙයි. එකට කරලා ඇති. හැබැයි ඉන්දියාව දන්නවා මේකේ තියෙන වැදගත්කම. ඊට පස්සේ මන්නාරම් ඩ්‍රෝනිය දන්නවනේ. කච්චතිව් වලට දකුණින් තමයි මන්නාරම් ඩ්‍රෝනිය තියෙන ටිකක් නිරත දිසරවන්නට වගේ. එතකොට මන්නාරම් ඩ්‍රෝනියත් අපි හොයාගත්ත පහුගේ කාල සීමාවන් තුල මේ යටත් භූගෝලීය වශයෙන් ගත්තට පස්සේ පොළව අභ්‍යන්තරේ ගෑස් නිධි තියෙනවා වායු නිධි තියෙනවා කියලා. ඒකෙදී සඳහන් වුණා ඩොරාඩෝ වගේම බැරකුඩා වැනි ස්වභාවික වායු නිධි කීපයක් තියෙනවා කියලා. අපේ අයට ඔක් ගාණක් නැති වුණාට මම දැක්කෝ මේ 2016 වගේ ආපු රජෙන් නම් ඔය ගැන මං හිතන්නේ පරීක්ෂණ කරන්නත් පෞද්ගලික අංශයට බාර දීලා තිබුණා. හැබැයි ඉතින් ඒවා එහෙම ගියා යන්නේ ඉතින්. ඒවා ගහගෙන ගියා. ඒක නිසා මේ මන් දන්නේ මේක අයිති කරගනීද නැද්ද කියන එක අපි දන්නේ නෑනේ. මොනව කරයිද දන්නේ නෑනේ අපේ කට්ටියත් නේද. කොහොම හරි ඔවුන් දන්නවා මෙතන තියෙන භූගෝලීය සහ ස්වභාවික වායතුරින් ගත්තට පස්සේ උපාය මාර්ගිකව ඉන්දියාවට ඉතාම වැදගත්. තවත් කාරණයක් තමයි කච්චතිව් ඉන්දියාවට අයිති වුණොත් නෙවෙයි අපිට තියෙන මුහුදු සීමාව එතනින් අඩු
0: වෙනවා.
1: අපිට එතකොට පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටලා තියෙන මේ මුහුදු සීමාව අපිට ගොඩක් මෙහෙට එනවා. එතකොට එයාලට මසුන් අල්ලන්නත් පුළුවන්කමක් තියෙනවා. කතාවක් තියෙනෝනේ දුන් දේ සුවඳයි නොදුන් දේ ගඳයි කියලා. ඔයාලා දුන්නු දේ සුවඳයි.
0: ඔව්.
1: එයාලා අපිට කියන ඇති නොදුන් දේ ගඳයි කියලා. දුන්නට පස්සේ ඉල්ලන එක කැත වැඩක්.
0: ඒක තමයි. ඒක කැතයි.
1: ඔයාලා ගිවිසුමකින් දැන් රුපියල් 5000ක් වුණා දුන්නට පස්සේ ආ ඉල්ලන එක හොම කැත වැඩක් නේද ඒක. පිනට දුන්නු දේවල් ආ ඉල්ලන්නේ නැහැ. හැබැයි මේක අපි පිනට ගත්ත දෙයක්
0: නෙවෙයි.
1: මේක විශේෂයෙන්ම ප්‍රශ්න ඇති වෙන්න ප්‍රධාන හේතුවක් උනේ නෙපු ඒ කාලේ මුහුදු සීමා ලකුණු කරද්දි.
0: ඔව්.
1: මුහුදු සීමාවන් ලකුණු කරගෙන යනකොට තමයි ওই ප්‍රශ්න ඇති වෙලා. කොහොම හරි නිල වශයෙන් අපිට ගිවිසුමක් මගින් මේක ලබා දීලා තිබුණේ. මේක ගන්න ඕන ලොකු වැඩ කොටසක් කරන්න වෙනවා කියලා ඉන්දියාවට කරන්න වෙනවා. හරි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් කියවලා ඉතින් ඒක ගන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් නීතිය මන් දන්නේ නැහැ හරියටම. කොහොම හරි අපිට කියන්න තියෙන ඉතින් ඔයාලා දුන්නු දේවල් නෑ ඉල්ලන්න එපා. ඔයාලට හොඳ අවස්ථාවක් තියෙනවා. ඕනිනම් කච්චතිව් එන්න. ඔයාලට එන්නත් පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඔයාලට වීසා නැතුවත් ඇවිල්ලා යන්න පුළුවන්. ඒ තමයි ශාන්ත අන්තෝනි මුනුදුන්ගේ මංගල්‍යයේ තියෙනවා පෙබරවාරි සහ මාර්තු මාස කේන්ද්‍ර කරගෙන. ඔයාලට කච්චතිව් ඕනනම් බෝට්ටුවක නැගලා ඇවිල්ලා මංගල්‍යයට සම්බන්ධ වෙලා වැඳුම් පිදුම් අරගෙන ටිකක් වටේ ඇවිදලා දූපදේ ආයෙත් යන්න. බයි කියලා යන්. දෙන්නේ නැහැ. ඕම නේ කොහොම කිව්වත් දෙන්නේ නැහැ.
0: දෙන්නේ
1: නැහැ. දෙන්නේ නැහැ. කච්චතිව් අපේ. අපිට තව එක වැදගත්කමක් තියෙනවා මෙතන. අපිට හොඳ අපි කියන්නේ අපි තම පාර්ශව කරුවෙක් ඉන්නවා. තෙවෙනි පාර්ශව කරුවෙක් ඉන්නවා. චීනයට පුළුවන් ඒකට මැදිහත් වෙන ටිකක් අපිට. මොකද චීනයත් ඉතින් ඉන්දියාව සහ අපිත් එක්ක මිත්‍රශීලී ප්‍රතිපත්ති අනුගමනය කරන රටක් නේද?
0: ඔව්
1: ඔව්. ඔයාලා කොච්චර කච්චති විල්ලුවත් අපි නම් දෙන්නේ නැහැ. හැබැයි අපි කට්ටිය දෙයිද දන්නේ
0: නැහැ.
1: කියන්න බෑනේ ඔය ඉතින් නේද?
0: නිකන් හරි කිව්වොත් එහෙම ගිවිසුමක් මේ අපේ රටට ලොකු මේ ගාණක් හම්බ වෙන වැඩක් කියලා කිව්වොත් එහෙම එතකොට ඉතින් මේක අපි බතු දෙනවා කියලා කිව්වොත්
1: ඒ අයටත් කියන්න තියෙන්නේ ඔයාලට කච්චතිව් දෙන්න ඕන නම් ඔයාලත් යන්න මංගල්‍ය දවසට ගිහිල්ලා වැඳලා පුඳලා නේද වැඳුම් පිදුම් අරගෙන දෙවි පිහිටයි කියලා එන්න. දෙන්නේ නැහැ කච්චති.
0: ඊට පස්සේ ඉතින් අපිට වෙන්නේ ඉතින් අනේ දෙයිය ඇඟින් පිහිටයි කියලා කියාගෙන ඉන්න තමයි. හරි එහෙනම් අපි යන ලෑස්ට් ඒ සින්දුවකට අපි එහෙනම් සින්දුවෙන් පස්සේ කෙටි විරාමයකට යනවා. දෙකටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හකින් ඉන්නවා.

0: ප්‍රීම් රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
2: Number 20
3: සායම් කීරිල්ලි කොහේ කින්දෝ
2: Number 5
4: සාඩික පාලසා කවි මැච් කියාර
5: Saturday weekend එක happening කරගන්න
6: එදා බෙදා තුර ජනප්‍රිය සින්දු
7: Oh God
6: එක දිගට එක පැලට සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්
5: Supreme Radio Radio Super Hits 20 with Hasita
8: ,89.1 89.3
5: Supreme Radio

0: රස පිරඩු කතා අරගෙන උදෙන්වා.
1: දෙහතයි විනාඩි 56යි දැන් බලව අපි අලුත් පැයකට යන්න තව පොඩි වෙලාවයි තියෙන්නේ. මතක් කරන්න ඕනේ අපි මේ පැයේදී වැදගත්ම කතාවක් අරගෙන ඉන්න රැස්ති. ඒ අතරේ ඔයාලට ඉක්මනටම මතක් කරන්නම් ඔයාගේ ජීවිතේ සරු කරගන්න, ජීවිතේ සිහින ලං කරගන්න, අතමිට සරු කරගන්න නියත ධන යෝග අරන් යන කෙනා ගැන. ඒ වෙන කවුරුත් නෙමෙයි NLB හඳහන 2026 වසරේ මේ දක්වා සුපිරිත්‍යාග ලැබින් 5 දෙනෙක් සහ දසලක්ෂපතියන් 81 දෙනෙකුත් බිහි කළා තියෙන්නේ. වෙන කවුරුත් නෙමෙයි ජාතික ලොතරැයි මණ්ඩල. ඒ අතරින් හතරවට සහ පස්සෙන් සුපිරිත්‍යාගලාභින් 2 දෙනාම බෙහි කරේ. හරියටම කිව්වොත් අවුරුදු මාසෙ, එහෙම නැත්නම් බක් මාසෙ කියලා කිව්වොත් හරියටම හරි. රුපියල් 139කට වඩා වැඩි හතරවන සුපිරිත්‍යාගලාභියා අප්‍රේල් මාසෙ 10 වෙනිදා දිනුම් වදින ලද NLB හඳහන 1469 දිනුම් වාරෙන් හඟුරංකිත ප්‍රදේශයේ තමයි ඔන්න බිහි වෙන්නේ. හඟුරංකිත ප්‍රදේශාල විනියෝජිත AB වීරසූරිය මහතාගේ ටිකට්පත් ගොන්නෙන් තමයි ඔහු හෝ ඇය බිහි වෙන්නේ. ඒ වගේම තමයි රුපියල් 133කට වඩා වැඩි පස්වන සුපිරිත්‍යාගලාභි අප්‍රේල් මාසේ 24 වෙනිදා දිනුම් වදින ලද 1478 දිනුම් වාරෙන් බද්දේගම ප්‍රදේශයේ NLB අල විනියෝජිත චමින්ද දිනේෂ් මහතාගේ ටිකට්පත් ගොන්නෙන් තමයි බිහි කරන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් මුළු දිවයිනේම නන් දැසටම මුදල් තැග රසක් ලබා දෙමින් රණවිරු සමාජ සේවා සහ ක්‍රීඩා ශ්‍රේෂ්ඨයට දායකත්වය ලබා දෙන්නෙත්, ඔබට අනගේ අවස්ථාවක් උදා කර දෙන්නෙත් වෙන කවුරුත් නෙමෙයි NLB හඳහන. ඉතින් ඒ නිසා වැඩිපුර හඳහන ලොතරැයි පත් මිලදී ගන්න කියලා ඔයාලට මතක් කරන්න ඕනේ. එහෙම මතක් කරන ගමන් ඔයාලට කියන්න ඕනේ ඔයා NLB හඳහන ගත්තොත් එහෙම ඔයාට හැදෙන්න ඉතින් වාසනාලවක් තමයි. ඉතින් අය ගෑනු ළමයි ඕනේ වාසනාලවක් හදන්න, අය පිරිමි ළමයි ඕනෙත් නෑ ඉතින් වාසනාලවක් හදන්න නේද? හිටියොත් ඇති NLB හඳහන.

0: අලුත්යක් වල උදෑයටයි විනාඩියකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්.
0: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අසුනවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසේ පිලේ පොළොවේ බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයි. NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලාගන්න.

0: උදෑසනයි විනාඩි 7යි දැන් වෙලාව අපේ දෙවනි පැයට ඇවිත් තියෙන්නේ. ඒ වගේම තමයි අපේ විශේෂම පැය දෙක තමයි මෙතනින් අපි පටන් ගන්න ලෑස්ති වෙන්නේ. මුලින්ම මතක් කරන්න ඕනි ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන් එන ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක මේ හැම තැනකදීම එකතු වෙලා ඉන්නවා කියලා නේද ජාමල?
1: අනිවාර්යෙන් ටිකට් ගන්න වැඩි වැඩියෙන් කෝටි ගානක දිනුම් අවස්ථාව ඔයාගේ කරගන්න තියෙන හොඳම අවස්ථාව තමයි ජාතික ලොතරැයි මණ්ඩලය
0: කියන්නේ. දැන් අද අපි විශේෂ වෙනවා කියලා ප්‍රෝග්‍රෑම් එක පටන් ගද්දිදම කිව්වනේ චාමර සහ මේ දවස් ටික අපි කිව්වා. දැන් අද දවසේදී අපි කතා කරන්න සූදානම් අම්මා ගැන. අපිට ජීවිතේ දුන්නේ අම්මා, අපිට හැමදේම දුන්නේ අම්මා. කප්පරක් වේදනා දරාගෙන ඒ හැම වේදනාවක්ම හිතේ හිර කරගෙන මොන බලවකත් අපිට පෙන්ලා නැණි චාමර. ඒ හැමදේම දරාගෙන අපිට හැමදේම දුන්නේ අම්මා කියලා කිව්වොත් හරියටම හරි. තාත්තා එකතු කළගෙන සල්ලි ටික හරිය පරිස්සමෙන් වේදන් කරගෙන අපිට අවශ්‍ය කරන හැමදේම දෙන්න අම්මා හැම වෙලාවකම උත්සාහ කරා චාමර. සමහර වෙලාවට අම්මා හරියට කන්නේ නැතුව ඇති. හැබැයි අපේ මඩු වෙනකනම් කවදාවත් අමතක කරේ නැහැ. ඒ දේවල් හරියට පිළිවෙලට කරා. අම්මා කෙනෙක් කියන්නේ අම්මා කෙනෙක්ට. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අම්මට සමාන කාණ කවුරුත් ඇත්තෙත් නැහැ කියන එක අපි හොඳයි කාර්යම දන්නවනේ. ඉතින් ඒ නිසා අපි හිතුවා දැන් මව්වරුන්ගේ දිනයත් එන නිසාම ඊට කලින් අපි මේ ගැන කතා කරන්න අවශ්‍යයි කියලා. ඉතින් ඒ නිසා දවසේදී අපි ඒ ගැන කතා කරන්න, මවක් වීම ගැන කතා කරන්න සහ මවකගේ කාර්යභාරයෙන් එහා ගියපු හරි ලස්සන තැන් ටිකක් කතා කරන්න අද දවසේදී අපි සෝදානෙමින් ඉන්නවා.
1: ඉතින්
0: ඒ ගැන කතා කරන්න හොඳම කෙනාව තමයි අද දවසේදී අපි අපේ මෙදිරේට අරන් ගැවී තියෙන්නේ. අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ උපදේශන මනෝවිද්‍යාඥ ආචාර්ය භාග්‍ය අබේසිංහ මහත්මිය. අපි තාමත් ආදරෙන් හයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද දවසේදී අපි කතා කරන්න සූදානම් අයත් එක්ක මේ අම්මා කියන කෙනා ගැන, අම්මා කියන කාර්යභාරය ගැන සහ මවක් වීම ගැන කතා කරන්න අපි සූදානම්. ඇත්තටම මේ අම්මා කෙනෙක් වෙන්න පටන් ගන්නවා කියලා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයිනේ. අම්මා කෙනෙක් වෙන තැනම තමන්ගේ ජීවිතේ ගොඩාක් දේවල් අම්මට සමහර වෙලාවට අතාරින්න සිද්ධ වෙනවා. අපි මුලින්ම ගත්තොත් රූපේ ටික ටික වෙනස් වෙනවානේ. හැබැයි ඒ හැම දෙයකටම අම්මට අත්විඳින්න පුළුවන් සතුටක් තියෙනවා. ඒ මම නිසා මෙන්න මේ පුංචි දරුවා එළියට ආවා, මම නිසා මේ පුංචි දරුවා ආලෝකේ කරා යනවා කියලා. ඇත්තටම මේ අම්මා කෙනෙක් වීම මොන වගේද අපිට මොන වගේද හැඟෙන්නේ, ඒක මොන වගේද අපි බාර ගන්න ඕන කියන තැන ඉඳන් අපි කතා කරගෙන යමුද?
2: ඔව්, ඇත්තටම නිපුණිකා, මේ ගැහැණියකට මේ ලෝකේ ලබන්න පුළුවන් උත්තරීතරම පදවිය තමයි මව පදවිය කියලා කියන්නේ. අපි ඔය පදවි, තනතුරු, තානාන්තර කොහොම දරුවත් ගැහැණියක් අම්මා කියන පදවියෙන් පිදුම් ලැබුවට පස්සේ ඒක උත්තරීතර වෙනවා. ඒ කියන්නේ මාතෘත්වය තරම් උත්තරීතර වෙන කිසිවක් මේ ලෝකේ නැහැ. ඒකයි මේ අපි අපේ සමාජ විද්‍යාත්මකව ගත්තත්, අපි අහලා තියෙන අපේ සංස්කෘතිය තුල ගත්තත් අපි අහලා තියෙන්නේ මේ ගෙදර බුදුන් අම්මා කියලා. අපි අපේ අපේ ජනවහරි අපි එකතු කරගෙන තියෙන වචන තියෙනවනේ. එතකොට අපි එතන කියන්නේ ගෙදර බුදුන් අම්මා කියලා. ඒක ඉච්චර වටිනාකමක් එකතු කරන්නේ ගැහණියකට. මේක නිපුණිකා මේ ලේසි පහසු කාර්යයක් නෙවෙයි. මමත් දරුවෝ දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. මම මේ අත්දැකීම විඳලා තියෙන නිසා මේ කියන්නේ. දරුවෙක් මව කුස පිළිසිඳ ගත්තා පටන්ම ඒ තමන්ගේ ගතට දැනෙන ඒ අපහසුතා, වේදනා සියල්ල ඉවසා දරාගෙන ඉන්නවා. ඒ වේදනාව සතුටක් විදියට තමයි බාරගන්නේ. ඒ කියන්නේ දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්න මවක්, ගැහැණියක් කැබිනියක් කූදා පටන් ඇය හරි සුව පහසු සැප පහසු ජීවිතයක් නෙමේ ගත කරන්නේ. මේ ඒ කියන්නේ මේ ගැබ මෝරා එනකොට කියලා අපි කියන්නේ. ඒ කියන්නේ මේ දරුවා මේ කලලය දවසින් දවස වර්ධනය වෙවි. මේ මාස ගණන් යනකොට තමන්ට කැමති විදියට නිදිය ගන්නවත් ලැබෙන්නේ නැහැ අම්මා කෙනෙකුට. ඒ කියන්නේ හැරෙන්න පෙරලෙන්න තමන්ට නිින්දවත් මේ තමන් ආස විදියකට ඇඳේ නිදියන්නේ ලැබෙන්නේ නැහැ. ආස දෙයක් සමහර අම්මලාට ආස දේවල් කන්න පුළුවන්. තව කෙනෙකුට කොච්චර ආස වුණත් ඒ කන හැම එකක්ම මේ වොමිට් කරලා එළියට දාලා එහෙම ඉන්න අම්මලා ඉන්නවා. හැබැයි ඒ මොන අපහසුතාවය, වේදනාව වින්දත් ඇය හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්නේ මගේ කුස තුළ වැඩෙන දරුවා නිරෝගී දරුවෙක් වෙන්න. බුද්ධිමත් දරුවෙක් වෙන්න. ඒ කියන්නේ අම්මගේ ප්‍රාර්ථනාව තියෙන්නෙම ලස්සන නිරෝගී දරුවෙක් කියන එකම විතරයි. එතකොට සමහර වෙලාවට ඒ මොහොතේදී බාහිර සමාජය තුළ සාමියා වෙන්න පුළුවන්, දෙමව්පියන් වෙන්න පුළුවන්, රැකියාව වෙන්න පුළුවන්, පවුල වෙන්න පුළුවන්, සමාජය වෙන්න පුළුවන්, මේ කියන සංස්ථාවන් තුළ මොන ඝට්ටනයක් ආවත් ඇය තව ජීවියෙක්ව රකින්නවා මොන අපහසුතාවය තිබුණත්. එතකොට අම්මා කෙනෙක් දරුවෙක් අඬනවට කැමති වෙන්නේ ඒ දරුවා මේ ලෝකෙට බිහි කරන මොහොතේදී. මොකද වෙන වෙලාවට අම්මලා කැමති නෑ ළමයි අඬනවට. ඇත්තම ඒ ඇත්තම කාරණා වේක අම්මලා කැමති නෑ ළමයි අඬනවට. හැබැයි ඉපදිච්ච වෙලාවේ ළමයා අඬනකන් තමයි අම්ම බලන් ඉන්නේ.
0: يعني
2: ඒකනේ අඬන්නේ නැත්නම් මේ වෛද්‍යවරයා විසින් බබාට පොඩි තට්ටුවක් දාලා බබාව අඬවන්නේ. ඒ කියන්නේ අම්මා බලාගෙන ඉන්නවා ඒ හඬ, ඒ අඬන හඬ අහන්නට අම්මා බලාගෙන ඉන්නවා. හැබැයි උපතේදී අඬන හඬ අහන්න සතුටු වෙන අම්මා ඊට පස්සේ තමන්ගේ දරුවා අඬනවට සතුටු වෙන්නේ නැහැ. ඒ තමයි අම්මා කෙනෙක් තමන්ගේ දරුවා මව කුසට ආදා පටන් සමහර විට දුවෙක්ද පුතෙක්ද කියන එකත් නෙමෙයි වැදගත් වෙන්නේ. මේ කියන්නේ අර අපි අහලා තියෙන්නේ නුඹ දුවෙක් වුණත් පුතෙකු වුණත් පෙරුම් පුරාමා කුසට පැමිණි බිලිඳු මට රජ පැටියෙක්. හැම අම්ම කෙනෙකුටම තමන්ගේ දරුවා රජ පැටියෙක්. ඒ කියන්නේ තමන්ගේ දරුවට තමන්ට විඳින්න නැති වෙච්ච සියලු සැප පහසුකම් දෙන්න හැම අම්ම කෙනෙක්ම උත්සාහ කරනවා. ඒක මේ නිපුණිකා නියතයක් වගේ. ඒ කියන්නේ මම විඳට වඩා සැප මගේ දරුවා විඳින්න ඕන කියන එක හැම අම්මම හිතන දෙයක්. ඒක ආයේ අමුතුවෙන් වෙනස් කරන්න දෙයක් නැහැ. ඒ නිසා දරුවෙක් පිළිසිඳ ගත්තා පටන් මේ ලෝකෙට දරුවා බිහි කරන තෙක් ඒ වගේම ඒ අම්මා මිය යන තෙක් දරුව කොච්චර ලොකු වුණත් අම්මට තමන්ගේ දරුවා දරුවාම තමයි.
0: ඉතින් හොඳ ආරම්භයක් අපි ගත්තේ. කතා කරන්න තව ගොඩාක් දේවල් තියෙනවා. අපි ඒ නිසා හේතුව ඔබට නිරෝෂා විරාජිනී මහත්මිය ගානා මෙන්න විගානා කරන සුදුයත් පොව්වේ ගීතය ලබා දෙන්න ඕනි කියලා. අපි ඒ සින්දු අහමු. සින්දු අහලා තව කතා කරමු. දිගටම සුප්‍රීම රේඩියෝ අහගෙන ඉන්න.

0: Asunawiyai eka Asunawiyai tuna Supreme Radio Supreme Radio Supreme Radio Wage handa wage rata
1: ඔයා ගමන තනියම ගියත් කමක් නැහැ. ඔයාව පල්ලෙහාට අදින අය එක්ක ගමන යන්න එපා. සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කපේ විත් නිමේෂා.
8: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ගීතේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: සුබ දවසක්
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැඟි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3
7: Supreme Radio

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: උදෑසන විනාඩි 24යි දැන් බලාව. උපදින දරුවා ගැහැණු දරුවෙක් වුණත් පිරිමි දරුවෙක් වුණත් ඒගොල්ලෝ ලොකු වුණාට පස්සේ තියෙන එකම ප්‍රාර්ථනය තමයි තමන්ගේ අම්මගේ ජීවිතේ මේ යහපත් කරන එක, අම්මගේ තාත්තගේ දෙන්නගේම ජීවිතේ සුබ කරගන්න එක. සමහර අය කියනවානේ මට ඕනේ මගේ අම්මවයි තාත්තවයි රජ කරවන්න කියලා. අන්නේ රජ කරවන්න අපිට සල්ලි ඕන කරනවා. මොකද අම්මලා තාත්තලා අසනීප වුණාට පස්සේ යාට අවශ්‍ය කරන බෙහෙත් ටික හරියට දෙන්න, අම්මලා ආස කරන කැම වීම ටික දෙන්න නේද චාමල? අපිට ඒ වගේ හිණ ගොඩක් තියෙනවානේ. ඒක තමයි අපේ හිතේ තියෙන ලොකුම හිණ. අම්මට තාත්තලේ කවදාහරි සුවපහසුවෙන් ජීවත් වෙන්න අම්ම තාත්තා දැන් වැඩ කරා ඇති කියලා කියන තරමට අපි අපේ ජීවිතය හදාගන්න එක තමයි අපිට තියෙන එකම ප්‍රාර්ථනය. ඉතින් ඒ ප්‍රාර්ථනෙට උදව්වක් දෙන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් එල්බි හඳහන සෝදානම් 2026 වසරේ මේ දක්වා සුපිරිතයාගලාබින් 5 දෙනෙක් සහ 10,81,000 බිහි කරලා තියෙන්නේ. අප්‍රේල් මාසේ විතරක් එක ජයග්‍රාහකෙක්ට, ඒ කියන්නේ 4 වෙනි සුපිරිතයාගලාබියාට 139,000, එතකොට 5 වෙනි සුපිරිතයාගලාබියාට 139,000 එහාරයට, එතකොට 5 වෙනි සුපිරිතයාගලාභියට හම්බුණා 133,000 වඩා වැඩියෙන්. ඉතින් 6 වෙනි සුපිරිතයාගලාභිය සමහරකට ඔයා වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ ජීවිතේ සරු කරගන්න, සිහින ලං කරගන්න, එතකොට ඔබේ අතමිට සරු කරගන්න නියත ධනයෝග අරගෙන එන හඳහන මිලදී ගන්න.
2: ජීවිතේ ගොඩ දාගන්න තියෙන හොඳ අවස්ථාවක් මග අරගන්න එපා. ගන්න හඳහන ජීවිතිරණ වෙනස් කරගන්න.
1: මේ දැන් අපි කතා කරගෙන හරිම ලස්සන මාතෘකාවක් නේ චාමර. අම්ම කියලා කියන මාතෘකාවට අපිට මේ සමාජිකයන් වෙන කවුරුත්ම නැහැ, සහ අම්ම කියන මාතෘකාව අපි අරන් ආවට පස්සේ කඳුළු එන්නත්ව කතා කරන්න පුළුවන් වෙන්නේ චාමර හරි ටික දෙනෙක්ට විතරයි. මොකද ඒ ටික දෙනාත් කඳුළු එන්නත්ව කතා කරන්න ආදරේ නැති නිසා නෙමෙයි, යාලෙකට හුරු වෙලා තියෙන නිසා. ඉතින් ඒ නිසා ආදරේ කියන දේට සමාන කරන්න පුළුවන් හොඳම කෙනා තමයි අම්ම කියලා කියන්නේ නේද?
2: අනිවාර්යයෙන්. ඉතින් ලෝක මව්වරුගේ දිනේ වෙනුවෙන් තමයි අද විශේෂයෙන් අපි මේ ගැන කතා කරමින් ඉන්නේ. අම්මා කියන්නේ ඉතින් සසරක් වෙනකොට ඉතින් නේද කොහොම මේ සසර ගැන කියලා ඉවර කරන්නද අපිනේ.
1: ඔව්.
2: හැබැයි ඉතින් අපිට අම්මා ගැන නොදකින පැති අපි නොහිතලා තියෙන පැති ගොඩක් ජීවිතවල තියෙනවා වෙන්න පුළුවන්. විශේෂයෙන් මේක නිසා තමයි අද දවසේදී අපි ආචාර්ය භාග්‍යට ආරාධනා කරලා එකතු වෙන්න කියලා මේ වැඩේට.
1: ඔව්.
2: මොකද අම්මා ගැන අපිට කතා කරන්න ගියොත් එම් ඉවර කරගන්න වෙන්නේ නැහැ කතාව.
1: අපි ඉවර ගන්න තරම් දන්නේ නැහැ.
2: දන්නේ නැහැ. සින්දු ප්ලේ කරන්න වෙන්නේ නැහැ. පැය 3ම කීවි කීවි ඉඳීවිදී ඔයි. නේද?
1: මොකද ඒ තරමටම දන්නවා. චාමර සමහර අය මේ ඔයා දැකලා තියෙනවද? අම්ම කෑම එක හදන්න පරක් වුණාට පස්සේ අම්මට කෑ ගහනවා. මොකක්ද දන්නේ තාම කෑම එක හදලා නැහැ නේ කියලා කෑ ගහනවා. තවත් සමහර ළමයි ඉන්නවා මේ අම්මා ටිකක් ඇඳුම හරියට අයන් කරලා නැත්නම් ඒකටත් තරහ වෙනවා. අම්ම සපත්තු දෙක හරියට හදලා දීලා නැත්නම් ඒකටත් තරහ වෙනවා. එහෙම ගොඩක් ඇටි තාමත් ඉන්නවානේ. හැබැයි ඒ අය දකින්නේ අම්මා කොච්චර වැඩ කරන ගමන්ද මේ වැඩ ටිකත් කරන්නේ, මේ මගේ අඩුපාඩු ටික සම්පූර්ණ කරන්නේ අම්මා කොච්චර වැඩ කරන ගමන්ද කියලා දකින්නේ. අම්ම උදේ පාන්දර හැරිගෙන වැඩ ටික කරනවා. හැබැයි ඒක සමහර දරුවෝ දකින්නේ දැක්කත් ඒක ඇත්තට ගණන් ගන්නෑ වගේ ඉන්නවා. ඇත්තටම මේ වගේ අභිසිංහ මහත්මිය මෙතන මේ සමහර වෙලාවට ලොකු ඛේදවාචකයක් තියෙනවා. මොකද අම්මා කරන වැඩ ටික සමහර දරුවෝ දකින්නේ නැහැ. සමහර දරුවෝ දකිනවා. හැබැයි සමහර දරුවෝ අම්මට දෙන්න ඕන වටිනාකම දකින්නේ නැහැ. නේද?
3: ඔව්, ඇත්තටම මේ අර ඔබ දෙදෙනාම කියපු කාරණාව ඇතුළේදී අපි අපේ වෘතිය තුළ දකින දේ තමයි ගොඩක් අම්මලා කියන දෙයක්. අර ඔය කිව්වා වගේම මේ ඔවුන් දරුවන්ගෙන් සමහර විට කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දෙමව්පියෝ හිමයි දරුවන්ගෙන් පෙරලා යමක් බලාපොරොත්තු නොවි තමයි මේ දේවල් කරන්නේ. නමුත් අර හැම මිනිස්සෙක්ම ඇප්‍රීෂියේෂන් කියන දෙයට හරි ආසයි. ඒ කියන්නේ තමන්ට ඇගීමක් ලැබෙනවට හැම කෙනෙකුම ආසයිනේ. ඒක මනෝවිද්‍යාත්මක කාරණාවක්. එතකොට නිවසේදී මවට උදව් නොකරත් අපි හිතමු පොල් ටිකක් ගාලා දෙන්නෙත් නැහැ, උයන වැඩකට උදව් කරන්නෙත් නැහැ, ගෙවල් දොළ වරස් කරන්නෙත් නැහැ,
1: කිසිම හොදන්නෙත්
3: නැහැ. එහෙම කිසිම උදව්වක් කරන්නේ නැහැ කියලා හිතමු. හැබැයි ඇය බලාපොරොත්තු වෙනවා ඇය උයන දෙයක් රසක් කියනවට අනේ අම්මා හරි රසයි මේක. අම්මට ස්තුතියි. අද එහෙම නැත්තම් අද අමං එක කාපු අයත් කිව්වා මේ හරි රසයි කියලා. මම ගොඩක් වෙලාවට නිපුණිකා දැන් ඔය පාසල්වල විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන අපේ ළමයි දන්නවා මේ බත් එක කනකොට මේ මෙයාගේ බත් එක කියලා කියනවා. ගැන සමහරට නිපනිකාටයි චාමරටයිත් මෙයත් දැකීම ඇති. මේ බත් එක කද්දි කියනවා මේක මේ චාමරගේ බත් එක, මේක මේ නිපුනිකාගේ බත් එක. කියන්නේ ඒ අම්මලාගේ කෑමවල රස යාළුවෝ ටිකක් දන්නවා. දැන් අදටත් මම දැකලා තියෙන ওই සමහර වෙලාවට ওই සමාජ මාධ්‍ය අහනවා මේ මේ පෝස්ට් එහෙම ෂෙයා වෙනවා මේ රසම බත් එක කාපු මේ තිබුණු යාළුවව නම් කරන්න කියලා. ඇත්තටම මේ රසම බත් එක තිබුණු යාළුවගේ අම්මා තමයි ඒකේ වැඩේ මේ කියන්නේ එක්ස්පර්ට්, ඒ කියන්නේ chef අම්මා. හැබැයි මම දැකලා තියෙන ඔය අපේ තරුණ ළමයි ඒ වගේ පෝස්ට් නු ෂෙයා කරනවා. මම මේ කියන්නේ ඒ ඇතුලේ තියෙනවා ලොකු කතාවක්. රසම බත් එක තමන්ගේ දරුවගේ බත් පිඟානට කෑම එක කෑම පැකට් එකට ගෙනියන තැනකට ගිහිල්ලා කන්න දෙන්න ඒ අම්ම ලොකු කැපකිරීමක් කරනවා. ඒකේ තියෙන්නේ එකයි එකක් විතරක් වුණත් ඒ එක හදන්නත් තියෙන විදියට දරුවට හොඳම දේවල් දෙන්න හැම අම්මම මහන්සි වෙනවා. ඒ අතරතුර ඇය උදව් බලාපොරොත්තු නොවුනත් මං අර කියපු කාරණාව මට තියෙන සායනික අත්දැකීම් වලදී අම්මල ගොඩක් වෙලාවට කියන්නේ උදව්වක් කරන එක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට පුංචි අගය කිරීමක් වටිනාකමක් ඒ දෙන එක අම්ම කෙනෙකුට ලොකු සහනයක් වෙනවා, ලොකු සතුටක් වෙනවා. එතකොට ඒ සතුට ඇයට අපිට ආයේ අමුතුවෙන් අපිට වියදම් කළා දෙන්න ඕන දෙයක් නෙමෙයි මම මේ කියන්නේ. අම්මගේ හිතට සතුටක් අර උදේ පාන්දර නැගිටලා. අනිත් හැමෝටම කලින් ඔය හැම ගෙදරකම ඉස්සෙල්ලම නැගිටින්නේ අම්මා. හැම ගෙදරකම මුලින්ම නැගිටින කෙනා තමයි අම්මා. එතකොට ඒ අම්මා ගෙදර උදේ පාන්දර නැගිටලා සියලු කටයුතු කළා. සමහර විට ළමයි නැගිටිනකොට ස්වාමියා නැගිටිනකොට මේ බත් එක බැඳලා මේසෙ උඩටත් ඇවිල්ලා ඉවර වෙන්න පුළුවන් ගෙදර අනිත් අය නැගිටින වෙලාව වෙනකොට. ඉතින් ඒ හින්දා ඇයට වටිනාකමක් දෙන විශේෂයෙන්ම දැන් කෙනෙක් අහන්න පුළුවන් නිපුනිකා ඇයි අම්මලාට එක දිනයක් කියලා. ඒ කියන්නේ එක දිනයක් ඇතිද කියලා නැහැ. මේ හැම දවසක්ම අම්මා කෙනෙකුට අයිති. නමුත් මං හිතනවා මේ දිනයක් වෙන් කළා ඒ දිනේට ඒ අදාළ කාරණාව ගැන කතා කරද්දි ඒ තුල ලොකු විශේෂත්වයක් තියෙනවනේ. ඒකේ වටිනාකමක් තියෙනවනේ. ඒ නිසා අම්මා වෙනුවෙන් වෙන් කෙරෙනු දිනයක් තියෙන එක ගැන මම සතුටුයි මගේ විශ්ය ඇතුලේදී. මොකද මම දන්නවා එදාට හරි අපි අපේ අම්මා ගැන විශේෂයෙන් කතා කරනවා කියලා. මොකද එහෙම නැත්නම් කිසිම විශේෂත්වයක් නැතුව කිසිම අගය කිරීමක් නැතුව මම අර කිව්වේ ගැහණු ආසම අගය කරන මට ඒක මනෝවිද්‍යාත්මකවම එන කාරණාවක්. අම්මත් කිව්වේ නැති වුණාට ඇයට අගයක් ලැබෙනවට වටිනාකමක් ලැබෙනවට ඇය හරි ආසයි, හරි සතුටුයි. ඉතින් ඒ ආසාව ඒ සතුට හිත යට ඇතුලේ තියෙනවා. හැබැයි ලැබුණේ නැහැ කියලා අනේ මට කිසිම මේව කරේ නැහැ එහෙම කියලා කියන්නේ නැහැ. නමුත් ඒක දරා ගන්න බැරි වෙන තැන, ඒ කියන්නේ ඉවසනවා අපි කියන්නේ අම්මා ගොඩක් ඉවසනවා කියලානේ. කාන්තාව ගත්තාම ගැහැණියක් මවක් වුණාට පස්සේ තමයි ඉවසන්න වැඩියෙන්ම පුරුදු වෙන්නේ. අපි කියන්නේ ගැහැණියක් වුණාම ඉවසන්න ඕන කියලා. නමුත් ගැහැණිය මවක් වුණාම තමයි වැඩියෙන්ම ඉවසන්න පුරුදු වෙන්නේ. ඒ ඉවසීම තුලත් ඇයට පුංචි හෝ අගය කිරීමක් නොලැබෙන තැනදී ඒක ඇය දරාගෙන ඉඳලා අවසානයේදී අපි දකිනව සමහර වෙලාවට අපි ළඟට එනකොට ඔවුන් සමහර වෙලාවට ડિප්‍රෙෂන් මට්ටමට පත් වෙලා ඔවුන්ට ලොකු පීඩනයක් එකක් තව කෙනෙක් ගැන තරහකින් නෙවෙයි. නමුත් ඒ මානසිකව ඒ දරා ගන්න ඒ විඳ දරා ගන්න ප්‍රමාණය ඇය තව කෙනෙකුට කියන්නේ නැහැ. ගොඩක් වෙලාවට විශේෂයෙන්ම අපි ළඟට එන අම්මලා කියනවා මේක මේ මැඩම්ට කිව්වට මේක මං කාටවත් කියලා නැහැ. මං කැමති නෑ මගේ පවුලේ අයට, මගේ ස්වාමියාට, මගේ දරුවන්ට මහානියක් වෙනවට මම කැමති නෑ. ඒකයි මම මෙච්චර කල් මේක දරාගෙන සද්ද නැතුව හිටියේ. දැන් මට තේරෙනවා මට තවදුරටත් මේක දරා ගන්න බෑ කියලා. ඒකයි මම මේ උපදේශක් බලාපොරොත්තුෙන් ආවේ කියලා හඬ අවදි කරන අම්මලා ඉන්නවා. ඒ වගේම තව කොටසක් ඉන්නවා ඒත් නෑ කිසිම කමෙන්ට් එකක් දෙන්නේ නෑ. විඳ දරාගෙනම ඉඳලා ඔවුන් ඔහුගේ ජීවිත කාලය අවසන් කරලා යනවා. ඉතින් ඒ හින්දා හැම කුලකයක්ම නියෝජනය වෙනවා මේ කියන අම්මා ඇතුලේ. හැබැයි මම කියන්නේ අපි අවදි වෙන්න කලින් අවදි වෙලා අපි නිදාගත්තට පස්සේ නිින්දට යන අපේ අම්මට ඇය කැමති වුණත් අකමැති වුණත් ඇයට වටිනාකමක් දෙන්න අගය කිරීමක් දෙන්න අපිට පුළුවන්න. ලස්සනයි අම්මේ, රසයි අම්මේ, ශෝකම්මේ, නියමයි අම්මේ, ඒක මං හිතනවා අයට ලොකු උත්තේජනයක් වෙයි මවක් විදියට.
1: අනිවාර්යයෙන්ම අපි තව කතා කරමු දෙකටම. සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හැගෙන ඉන්නවා.

0: සුප්‍රීම් රේඩියෝ NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනා එක ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
3: පිටරට උදවිය මම හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: වෙන්නේ 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: උදෑසනයි විනාඩි 43 දැන් බලාව. ශාමර ඔයා අහලා තියෙනවද මේ සමහර ළමයි දැක කරහන් පස්සේ බැනුම් අහන්නේ අම්මලානේ. කියනවා මේ අම්මා මේ ළමයාව හරියට හදලා නැහනේ කියලා කියනවා. එහෙම ප්‍රශ්න තියෙනවා. එතකොට හරි හොඳට හිටියොත් එහෙම ගුණේහාපත් උතර හිටියොත් එහෙම සමාජය කියනවා මේ අම්මලා මේ දරුවව හරියට ලස්සනට හදලා තියෙනවා බලන්නකෝ මේ ළමයා. දැන් පුංචි කාලේ ළමයිට තේරෙන්නේ නැහැ චාමර. හොඳ නරක කොහොම කිව්වත් එයාලට ඕන දේ කරන්නේ. අම්මා එපා කියන දේම තමයි දරුවා කරන්න උත්සාහ කරන්නේ. හැබැයි එහෙම එපා කියන දරුවෝ කවදාහරි අම්මා කියන විදියට තමන්ගේ ජීවිතේ හදා ගන්නවා. සහ අම්මා පෙන්නන හොඳ දේවල් දරුවෝ හිත ඇතුළට ගන්නවා. ඒකත් අම්මා කියන විදිය අනුව. මොකද සමහර අම්මලාට දරුවොත් එක්ක ගනුදෙනු කරන්න හරි අමාරුයි. කොහොමද මේ දරුවන්ට මේ දේ කියලා දෙන්නේ කියන එක තේරුම් ගන්න හරි අමාරුයි. විශේෂයෙන්ම ඔක දැන් පළවෙනි දරුවා හම්බුනාට පස්සේනේ ඔය දේවල් වෙන්නේ. එතකොටනේ හුරු වෙන්නේ. මොකද මීට කලින් ළමයි හදලා නැහැනේ. එතකොට තමයි තේරෙන්නේ ළමේ කියන්නේ මොකක්ද? මෙයාව හදාගන්නේ කොහොමද? මෙයා මගේ දරුවෙක් කියන එක තේරෙන්නේ එතනින් එහාටනේ. අතරම මේ ආචාර භාගය අවසන් මහත්මිය මට අහගන්න මම ආසයි. දැන් ගොඩක් කාලවලට දරුවෙක් හදනවා කියලා කියන එක අම්මා කෙනෙක්ට මේ හැම පැත්තකෙම බැනුම් ගන්න වගේම හොඳ අහන්නත් පුළුවන් විදිහ වැඩක් නේ. දෙකටම අම්මා හොර වෙන්න ඕනේ. අම්මා කෙනෙක් කොහොමද දරුවෙක්ව හදන්න ඕනේ? අම්මා කෙනෙක් උනාට පස්සේ තියෙන බගකීම් එක්ක, ඔය තියෙන විෂාදයත් එක්ක, ඒ දේවල් කලමනාකරන එකගෙන කොහොමද අම්මා කෙනෙක් දරුවෙක්ව හදන්න ඕනේ හොඳක් අහන්න පුළුවන් විදිහට?
1: ඔව්, ඒක ඇත්තටම මේ ලොකු අභියෝගයක්. කොච්චර කොහොම කරත් අර හොඳ අහනව කියන එක හරි අමාරුයිනේ මේ අපේ සංස්කෘතිය ඇතුලේ. ඒ කියන්නේ හොඳ 1000ක් කරත් එක වැරද්දක් අඩුපාඩුවක් ඇති, ඒකත් මතු කරලා ඒකට දොස් කියලා ඒකට ප්‍රශ්න ඇති කරන්න. විශේෂයෙන්ම අම්මා කෙනෙක් මේ ලෝකෙට දරුවා බිහි කරාට පස්සේ ඔය අර ඔබ කියන විදියට දරුවා මොන විදියටද සමාජගත කරන්නේ කියන පළවෙනි වගකීම තියෙන්නේ අම්මට තමයි. මොකද මේ ලෝකේ දරුවා මේ ලෝකෙට ඉපදුනාට පස්සේ නිපුණිකා මේ ලෝකේ ඉන්න එකම ජීවියා මේ අපේ කාන්තාව විතරයි. තමන්ගේ දරුවගේ ඇස් දෙක දිහා බලාගෙන කිරි දෙන්න පුළුවන්. වෙන කාටවත් ඒ දේ කරන්න බෑ. තමන්ගේ දරුවගේ ඇස් දෙක දිහා බලන් දරුවත් එක්ක කතා කර කර කිරි දෙන්න පුළුවන් වෙන්නේ අපේ අම්මලාට විතරයි. ඒක හරි පුදුම සුවිශේෂී හැකියාවක්. ඒක තමයි පළවෙනි සම්නිවේදන පාඩම. දරුවා අම්මා සමග ඇස් කතා කරන පාඩම එතනින් තමයි පටන් ගන්නෙ. ඒකයි කියන්නේ අම්මලාටත් අර ඔබ ඇහුවනේ කොහොමද කරන්නේ කියලා. තමන්ගේ දරුවට කිරි දෙන ගමන් වෙන අය එක කතා කරන්න එපා. අනිත් ඒවට අවධානය දෙන්න එපා. සහ දැන් මේ ස්මාර්ට් ෆෝන් එක හැම වෙලාවෙම අතේ තියෙනවනේ. මේ ෆෝන් එක අතට අරගෙන ෆෝන් එක දිහා බල බල දරුවට කිරි දෙන්න එපා. එතකොට මේ අම්මා සහ දරුවා අතර තියෙන ප්‍රථම සංනිවේදනය බිඳ වැටෙනවා. එහෙනම් අම්මා සහ දරුවා අතර දරුවා කිරි උරා බොන ගමන් අම්මා දිහා බලනවා, අම්මගේ ඇස් දෙක දිහා බලනවා, අම්මා දරුවට කතා කරනවා, අම්මා දරුවට නැලවිලි කී කියනවා, දරුවට කිරි පෙවුනට පස්සේ බඩ පිරුණට පස්සේ දරුවට එහෙමම නිින්ද යනවා. ඊට පස්සේ අම්මා ආයේ දරුවා අපි කියන්නේ ගුඩුසියවනවා කියලා කරේ තියාගෙන ආයේ යාට නිින්ද යනකන් තව වෙලාවක් තියන් ඉන්නවා. ඊට පස්සේ තමයි අම්මා දරුවව තියන්නේ මේ බෙඩ් එකෙන් හරි කොට් එකෙන් හරි තියන්නේ. එතකොට මේ කාල සීමාව, මේ ආරම්භය ගැන මම මේ කියන්නේ, ඒ අතර තියෙන බැඳීම හරි වැදගත්. මොකද අපි මනෝවිද්‍යාවෙත් කියනවා මේ ෆ්‍රොයිඩ්ම කියලා තියෙනවා. මම කියප එකක් නෙවෙයි, සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. අපි කතා කරන විශේෂයෙන්ම මේ මනෝවිද්‍යා විෂය ඇතුලේදී කියනවා මේ මුඛී අවධිය සම්තෘප්ත වුණේ නැති වුණහම දරුවෙක් පසුකාලීනව ඒ දරුවාගේ චර්යාමය වෙනස්කම් දක්නට ලැබෙනවා කියන. ඒ කියන්නේ මුඛී අවධිය කියලා කියන්නේ මේ දරුවෙක් ඉපදුනාට පස්සේ මව් කිරි උලා බොන අවධිය. ඒක ප්‍රශ්නයක් වුණොත් එහෙම දරුවාට පසුකාලීනව ඒක බලපෑම් කරන්න පුළුවන් කියලා තමයි මේ මනෝවිද්‍යාඥයන් මේ පෙන්වලා දෙන්නේ. එතකොට එතන ඉඳලා දරුවට ටොයිලට් ට්‍රේනින් පුරුදු කරන තැන ඉඳලා ඒකත් වැදගත්. දරුවට ඒක පිළිවෙලකට ටොයිලට් ට්‍රේනින් පුරුදු කරන එක, කියන්නේ අපි කියන එකට ගුදාවදිය කියලා, ওই වගේ මේ දරුවා නිවැරදි විදියට සමාජගත කරන්න අම්මා පියවරෙන් පියවර මේ ක්‍රියාවලිය තුළ ඉන්නවා. එතකොට දරුවට දැනෙනවා අම්මා තමයි දැන් මට මේකේ ඊළඟ ස්ටෙප් එකට උදව් කරන්න, මාට මඟ පෙන්වන්න ඉන්න කෙනා කියලා. අර මං කලින් කිව්වනේ ඇස් දෙක දිහා බලාගෙන තමයි පළවෙනි සම්නිවේදනය පටන් ගන්න කියලා. දැන් මම මේ කියන උදාහරණය මේ නිපුණිකායේ ශාමරයි දැකලා තියද කියලා මට කියන්න. සමහර බබාලා ඉන්නවා ප්‍රාථමික දරුවෝ දැන් ඔය ඇස්වලින් කතා කරන්න පටන් අරගන්න මේ අම්මගේ දරුවගේ සංවාදය තියෙන දරුවෝ ඉන්නවා. මොනවා හරි දරුවෝ දඟකාරයිනේ. ඒක තමයි ළමය කියලා කියන්නේ. දරුවා දඟකාරයි නම් අතිශය සතුටු වෙන්න ඕන. අපි කියන්නේ මෙහෙමයි. මොකද මම දන්නවා මගේ විෂය ඇතුලේ මනෝවිද්‍යාඥයෙක් විදිහට දඟ කරන ක්‍රියාශීලී දරුවෝ ගැන අපිට බය වෙන්න දෙයක් නැහැ. නිහඬ ක්‍රියාකාරී නොවන පැත්තකට වෙලා මුල්ලකට වෙලා ඉන්න උත්සාහ කරන කිසිම ක්‍රියාකාරකමකට සක්‍රීයව සම්බන්ධ වෙන්නේ නැති කතා බහ කරන්නේ නැති දරුවෙක් නම් තමයි අපි දෙමව්පියෝ විදිහට බය වෙන්න ඕන. ඒ කියන්නේ ප්‍රශ්නයක් වෙන්න අවදානම්කාරී තත්වයකින් හිත. එතකොට දැන් මේ දරුවෝ ක්‍රියාශීලී දඟකාරයිනේ. දැකලා තියනවද ඒ දඟකාරකම ඕව යන වෙලාවකදී අම්මා ස්තකින් බැලුවාම ඇති බබාගේ ඒ ක්‍රියාව එහෙම එක පාරටම එයාගේ පීක් එකටම යනවා. හැබැයි මොකක් හරි ළඟ වැඩක් වෙන්න පුළුවන්, මොන හරි කරන දෙයක් වෙන්න පුළුවන්, කන මොන දෙයක් වුණත් හරි වෙන්න පුළුවන්. අම්මගේ ඇස් වලින් අම්මා හරි අමුතු බැල්මක් දානවා. එතකොට අර ඒ පීක් එකට ගිහිල්ලා ඒ වැඩි වෙලා තියෙන ඒ වැඩේ ළඟකාරකම ඔටෝමැටිකලි ටක් ගාලා බබා එක ක්ෂණයකට එක විනාඩියකට ටග්ගාල මෙහෙම අතර. ඒක අම්මට ඒ ඒ ඇස් කතා කරලා ඒ ඇස් වලින් ඒ දෙන සන්නිවේදනය මේ අම්මා දරුවා අතර තියෙනවා.
0: සමහරෙන් ඒක මේ දරුවා කොච්චර ලොකු නැත්
1: ලොකුද පොඩිද කියලා අදාළ නැහැ. සමහර විට නිපුණි කාලේට චාවලලටත් අත්දැකීම් ඇති. සමහර වෙලාවට අම්මා බලපු ගමන් මොන හරි කතා කරගෙන දැන් මේ කොච්චර දැන් මේ ඔයාලා දෙන්න FM එකේ මේ එක දිගට කියවගෙන ගියත් සමහර විට කියවගෙන යනකොට අම්මා මෙහෙම බැලුවොත් ඒ කියන කතාව පොඩ්ඩක් ඒ ස්පීඩ් එක හරි අඩු කරගන්නවානේ. පොඩ පොඩි මොහොතකට හරි නතර වෙනවා. ඒ තමයි අම්මා සත්‍යයන විශ්ව ඒ කියන්නේ මේ විශ්වයෙන් ඇයට ලැබිච්ච විශේෂ දායාද. ඒ කියන්නේ ඇයට පුළුවන් ඒ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේ දරුවා බය කරගෙන ඉන්නවා කියන එක නෙමෙයි. බය කළ ළමයි හදන්න බෑ. අම්මලාට බය කළ ළමයි හදන්න බෑ. ඒක වෙනම කලාවක්. මොකද ගහලා බැන ළමයි හදනවා කියන එක නෙමෙයි. දැන් අපි අහලා තියෙන්නේ මේ අර ඉස්සර කියමනක් තියෙනවා මේ හැඳි නොගා හදන හොද්දයි නොබලා හදන දරුවයි කියලා. හැබැයි අපේ අය ඒක මේ වර්ෂන් එක වෙනස් කරගෙන තියෙනවා හැඳි නොගා හදන හොද්දයි නොගා හදන දරුවයි කියලා. ඒ නොගා හදන දරුවා කියන එක මේ අපි ඇති කරගත්තු මේ අපි විසින් හදාගත්තු සංකල්පයක් කතාවක් මිසක් ඇත්ත කතාව ඒක නෙමෙයි. ඇත්ත කතාවේ තියෙන්නේ ඇත්ත ව්‍යවහාරයේ ආපු විදිය තියෙන්නේ මේ හැඳි නොගා හදන හොත්තයි නොබල බලන දරුවයි තමයි ප්‍රශ්න වෙන්නේ. නොබලන දරුවා ඒ කියන්නේ අපි බලන්න ඕන අම්මා හොද්ද හැඳි ගෑවේ නැති වුණොත් හොද්ද කැටි ගැහිලා හොද්දට ප්‍රශ්නයක් වෙනවනේ. ඒ වගේ අම්මා දරුවව බැලුවේ නැති වුණොත් අන්න එතකොට ප්‍රශ්නයක් වෙනවා.

0: මෙතෙන්දී අර ඊළඟ කාරණාව තමයි මොනාහරි හොඳක් වුණොත් ගොඩක් වෙලාවට පරම්පරාවේ නම්බුව පරම්පරාව රැකපු තාත්තගේ දරුවෙක් කියන එක මතු වෙනවා. මේ අපේ සමාජ මනෝවිද්‍යාත්මක කාරණාවක් මේක. හැබැයි වැරදක් කරොත් මොනවා හරි නොගැලපෙන දෙයක් කරොත්
1: අම්මගේ පරම්පරාවම අල්ලගන්න.
0: අම්මව තමයි අල්ලගන්නේ. මේ කාමේ ළමයාගේ අම්මා කවුද? දරුවෙක් අර මීපුනිකා කිව්වා වගේ දරුවෙක් හරි වැඩිහිටියෙක් හරි තරුණයෙක් තරුණියක් වුණත් මොනවා හරි ප්‍රශ්නයක් වෙන තැනකදී අම්මා අම්මා කවුද දන්නේ? මේ කාගේ ළමයෙක්ද දන්නේ? මේ අම්මවනේ මතක් කරන්නේ. ඒ හැබැයි හොඳ හොඳ වෙනකොට දැන් අපි අර අහලා තියෙන ගීතයක මේ මොනවාද සනුහරේ, මේ කියන්නේ සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ සනුහරේ අභිමානයයි කියලා තමයි තාත්තා කියන්නේ. හැබැයි ප්‍රශ්නයක් වුණොත් එහෙම මේ අම්මා කොහෙද හිටියේ, මේ ළමයා මෙච්චර දෙයක් කරගන්නකම් මේ අම්මා කොහෙද හිටියේ, මේ අම්මට මේක දැනුන්නේ නැද්ද, අම්මට මේක පෙනුන්නේ නැද්ද? අම්මලට විශේෂ ඉවක් තියෙනවනේ. විශේෂයෙන්ම මේ ළමයි තාරුණ්‍යට එනකොට, නව යෞවනයට එනකොට අම්මලට ඔය ඉව තියෙනවා. වෙනස් වෙනකොට, ඉඟි බිඟි කරනකොට, ඒ වයසට එන දේවල් තියෙනවනේ. එතකොට අම්ම දන්නවා, හරි දැන් මේ කාලෙදි තමයි මම දුවට වැඩියෙන්ම ලං වෙන්න ඕන, මම පුතාට මේ දේවල් කියලා දෙන්න ඕන. විශේෂයෙන්ම දුවක් ඉන්න අම්ම කෙනෙක් නම් දුව වැඩිවියට පැමිණුණාට පස්සේ කියලා දෙනවනේ කතා ටිකක්. එතකොට වැඩිවියට පැමිණුණාට පස්සේ ඒ සිදුවෙන ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය විතරක් නෙමෙයි, ඒ තුළ ඇයට ලැබෙන සමාජ වටිනාකම, සමාජ අභිමානය, ඇයට එන්න පුළුවන් ප්‍රශ්න ගැටලු, ඔය ටිකත් අම්ම කියලා දෙන්න ඕනේ. එතකොට තමයි දුව දැනුවත්භාවයකින් යුතුව සමාජයට යන්නේ. ඒ දැනුවත්භාවය නැති වුණොත් තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. අම්මා ඒ ටික කියලා දෙන්න ඕන, අම්මට ඒ ටික කියලා දීමේ වගකීමක් තියෙනවා. ඒකයි කියන්නේ ඒ ඇය විශේෂයෙන්ම නව යෞවනයට පිවිසෙන දුවෙක්ව හඳුනා ගන්න, ඇයට අවශ්‍ය කරන ආදරය එක්ක ඇයට අවශ්‍ය කරන සමාජ දැනුම ලබා දෙන්න මවකට හැකියාවක් තියෙන්න ඕන. එතකොට තමයි දුවට නිදහසේ පියඹන්න දෙනවා. හැබැයි ඒ පියමනකොට එන්න පුළුවන් අභියෝග ගැන, අත්තටු ශක්තිමත් කරගන්න ඕන විදිය ගැන අම්මා හරි ලස්සන පාඩමක් කියලා දෙනවා. ඉතින් මේක දරුවෙකුට අවශ්‍යයි.
2: අනිවාර්යෙන් අපි මේ පාඩම ගැන තව කතා කරමු. හැබැයි මේ සෙන්දෙන් පස්සේ කෙටි විරාමයකට ගිහින්ලා

0: හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳහන ඔබත් අදම NLB හඳහට බලාගන්න
1: 89.1 89.3 එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක
2: The Welcome Show
3: උදෑටයි විනාඩි 57යි දැන් බලව මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ ඔයාගේ දවස සුබ කරවන සුබ දවසක් ලොතරැයි ගැන
4: සුබ දවසක් ලොතරැයිපත් වැඩි වැඩියෙන් ඔයා ගන්න ඕනි හේතුව තමයි තින් දහන් අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා තියෙන්නේ සුබ ලග්නේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් කොහොම මුදලින් රුපියල් ලක්ෂ 5ක් වර දිනා ගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි අංක 3ට රුපියල් 50000ක් තියෙනවා සුබ ලග්නේ සමග අංක 2ට රුපියල් 2500ක් දිනා ගන්න පුළුවන් ඒ වගේම අංක 2ට රුපියල් 1000ක් දිනා ගන්නත් ඔයාට පුළුවන්කමක් තියෙනවා ප්‍රවර්ධන ත්‍යාග අංක පිළිවෙලින් ගලපන්න රුපියල් 25000කුත් ඔන්න ඔයාට කර ඔයාගෙම කරගන්න අවස්ථාව සුබ දවසක් ලොතරැයි හඳුන්වා දීලා තියෙන්නේ දැන් හරි
3: එහෙනම් ඉතින් රුපියල් 46 වේදන් වෙන්නේ වේදන් කරගෙන ඔහුට ලැබෙන ප්‍රතිලාභ වැඩි වැඩියෙන් අත්විඳින්න කියලා ඔයාලට මතක් කරන ගමන් අපි අහමු මේ සින්දුව

0: තවත් අලුත් පැයක වෙලාව පෙරවරු 9යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලොතරයිය එල්බී හඳහන ඔබත් අදම එල්බී හඳහට බලාගන්න.

0: එක දිගට රසමවන අපේ තානේ මෝර්නින් ෂෝ එක. The Welcome Show.
1: උදේ 9:00 විනාඩි 6යි දැන් බලව අපේ අවසාන පැයට ඇවිත් තියෙන්නේ. මතක් කරන්න නෝනි චාවර පැය මුලම අපිත් එක්ක එකතලා ඉන්නේ කවුද කියලා.
2: පැය මුලම මතක් කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන.
1: ඔව්.
2: දශක ගණනාවක් පුරා අපේ රටේ අස්සක් උන්ලක් නැර කෝටිපතියන් බිහි කරපු ජාතික ලොතරැයි මණ්ඩලය. අපිත් එක්ක ඉන්නවා ඉතින් කෝටි ගණක දිනුම් අවස්ථාවට තිනවා ටිකට් ගන්න වැඩි වැඩි.
1: දැන් ඔය මේ ටිකට් අරගෙන තමන්ගේ ජීවිතේ එළිය කරගෙන හැමෝම කැමතින ලස්සන පෞල් ජීවිතයක් ගත කරන්න චාමර. දැන් විවාහක එවලකගේ පළවෙනි ආසාව තමයි තමන්ගේ තමන්ට කියලා ලස්සන ගෙයක් හදාගන්න එක, වාහනයක් ගන්න එක, ඊට පස්සේ තමන්ට කියලා දරුවෙක් හදාගන්න එක. ඒ වගේ හින ගොඩාක් තියෙනවානේ චාමර. අම්බ කෙනෙක් වෙන්න පෙරුම් පුරනවා සාමාන්‍යයෙන් මං හිතන්නේ ගැහණු දරුවෙක් විවාහය සලසුම් කරද්දිම ඒ තර ඉඳන් ඊට කලින් ඉඳන්ම අම්ම කෙනෙක් සාමාන්‍ය පොඩි කාලේ ඉඳන්ම අපි බොනික තියාගෙන ඉන්නවනේ. ඉතින් ඒ තරම්ම දරුවෝ කියන කොට්ටාසයට කාන්තා පාර්ශවයේ ආදරයක් ආසාවක් තියෙනවා. ඉතින් අම්මා කෙනෙක් වෙනවා කියලා කියන්නේ තමන්ගේ කුසෙන් දරුවෝ හදන එකම විතරක් නෙමෙයි. එහෙම බැරි අම්මලත් මේ ලෝකේ ඉන්නවා.
2: يعني දරුවෝ වදන එක විතරක් නෙමෙයි, දරුවෝ හදන එකයි දෙකක් නෙවෙයි.
1: දෙකක් තියෙනවා.
2: මම චෝඩි බාධා කිරීම කරන්න මට මිනිත්තු දෙකක් විතර දෙන්න. දැන් ආචාර්ය භාග්‍යතර කිව්වා දැන් මේක පරිණාමවාදී ලක්ෂණයක්නේ හෝමෝ සේපියන් සේපියන් කියන මානවයා ඩොක්ටර් දැන් අපි ගල් යුගයේ ජීවත් වෙනකොට පවා මම ඔය අහලා තියෙන එක පරිණාමවාදී මවකට ලොකු පරාසයකට අවධානය යොමු කරන්න හැකියාව තියෙනවා. මම ඔයාලටත් කියලා තියෙනවා අම්මට වැඩ ගොඩක් එකවර කරන්න
1: පුළුවන්.
2: දැන් ඕකේ අර පරිපිට පරිණාමවාදී ඔක පැහැදිලි කරගෙනදී ඩොක්ටර් පැහැදිලි කරනවානේ මේ දඩයන් කරනකොටත් පිරිමින් අරගෙන ගියලුනේ ගෑනු කාන්තිය. ඒ යන්න හේතුව තමයි පිරිමින්ට දඩයන් කරන්නේ එක තැනක එක එල්ලේ බලාගෙන ඉන්න බෑලු හිත එක එක තැන් වල යනවා. ඒතකොට සත්වරික පිරිමි ළඟින්ම යනවලු. හැබැයි දඩයන් කරගන්න බෑලු.
1: අපේ
2: කාන්තාවට තියෙනවා ලොකු විශේෂත්වයක්. එයාට එක ටාගට් එකක් කට ඉන්න පුළුවන්කමක් තියෙනවා. මම දන්නේ ඩොක්ටර් එක පැහැදිලි කරේ හරියට. අර අම්මගේ හැකියාව ඩොක්ටර් දැන් දරුවොත් බලා ගන්නවා උයනවා ඒ අතරේ මහත්යාගේ වැඩත් කරනවා රෙදිත් හොදන ඔක්කොම කරනවානේ. දැන් ඔක පිරිමි කෙනෙක් එහෙම කරගෙන උතර අමාරු වැඩේ. අතර අමාරු වැඩක් ඕක. මේ මේක ඩොක්ටර් කොහොමද අපි මනෝවිද්‍යාත්මකව ඔක පැහැදිලි කරගන්නේ?
3: ඔව් අනිවාර්යෙන්ම මේ අපි ඔය කාරණාවේදී මේ ගැහණියකට තියෙන සුවිශේෂී හැකියාව තමයි එකවර වැඩ කිහිපයකට අවධානය යොමු කරවන්න තියෙන හැකියාව. ඒ චාමර කිව්වා වගේම තමයි. මොකද ඒක අතීතයේ ඉඳන්ම ඇවිල්ලා කියනවා. මොකද අතීතයේ හිටපු ගෘහණිය කාන්තාව ගෙදර ඉඳගෙන දැන් අද කාන්තාවනේ රැකියාවකට යන්නේ. නමුත් එදා හිටපු කාන්තාව ගෙදර ඉන්න එක, ගෙදර වැඩ කටයුතු කරන එක, දරුවන් බලාගන්න එක, ඒ ගේ වත්ත පිටියේ වැඩ කරන එක.
2: දැන් ඉස්සර ගෙවල් දුරින් දුරින්නේ තිබුණේ දින කැලෑවල ගෙවල්.
3: කැලෑ මැද ගෙවල් තිබුණේ. එතකොට ඒ වැඩ කටයුතු කරගෙන යාමේ හැකියාවක් ඇයට තිබුණා. සහ ගැහණිය කොහොමත් දැන් එදා අද කියලා කිසිම වෙනසක් නැහැ. ගැහණියට කිහිපවර එක වැඩ කිහිපයක් කරගෙන යාමේ හැකියාව තියෙනවා. හැබැයි පිරිමින්ට ඒක හැකියාව නැහැ.
2: අඩුයි.
3: එතකොට දැන් සමහර වෙලාවට
2: දැන් ඒ කාලේ දැන් අපේ පරම්පරාවෙන් පරම්පරාවට ගියහම ළමයි සාමාන්‍ය 10ක් 15ක් එහෙම අතීතේ ඉඳලා තියෙනවනේ තින් නේද?
3: ඔව්. එතකොට එහෙම දරුවන් 10ක් 12ක් හිටියත් ඒ දරුවන් 10 12ම එක ආකාරයෙන් බලා ගන්න. ඔවුන්ට ඒ අවධානය දෙන්න. එතකොට ඒ දරුවන්ගේ වයස් මට්ටම් අනුව දරුවන් එක්ක කොහොමද කටයුතු කරන්නේ, ගනුදෙනු කරන්නේ, කොහොමද ලොකු දරුවත් එක්ක වැඩ කරන්නේ, කොහොමද පුංචි දරුවත් එක්ක වැඩ කරන්නේ, කොහොමද ඔවුන්ගේ තියෙන වෙනස්කම් හඳුනාගෙන එකට සහයෝගයෙන් වැඩ කරන්නේ කොහොමද මේ කියන සියලු පරිපාලන හැකියාව ඇයට තියෙනවා. ඔය ඔය ඔය කන්සෙප්ට් එක තමයි චාමර අපි තව විදියකින් කියන්නේ මේ තොටිල්ල පදවනාත ලොව ආණ්ඩු කරවයි කියලා අපි අහලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මැනේජ්මන්ට් තියරි එක. ඒ කියන්නේ මේ මැනේජ්මන්ට් එක ගෙදර අම්මට හරියට නිකන් CEO ටයිප් එක.
2: ඒ
3: කියන්නේ CEO ටයිප් එකේදී හැම ඒ කියන්නේ දැන් අපි ආ වැඩ කරන්නේ එක ඩිපාර්ට්මන්ට් එකකට වුණාට CEO ට හැම ඩිපාර්ට්මන්ට් එකක් මේක හා සමානව බලන්න වෙනවනේ. ඒ වගේ තමයි ගෙදර CEO තන ඉන්නේ මේ අම්මා. මොකද ඇයට බලන්න වෙනවා මේ කියන සියලු පරාසයන් වලට ඇයට ඇගේ අත්දැකීම් වෙන්න පුළුවන්, ඇයගේ අදහස් වෙන්න පුළුවන්, මේ දේවල් එකතු කරන්න ලැබෙනවා. සහ මේ අර අපි වර්තමානයේදී අපි කියන උගත්කම හෝ එහෙම නැත්තම් අපි කියන මේ කියන්නේ අපිට තියෙන අපි කියන්නේ උපාධි තියෙනවා කියලා, ඒ එහෙම අධ්‍යාපන මට්ටම මේකට කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ උපාධි 10කින්වත් ගන්න බැරි දැනුමක් සහ අත්දැකීම් ප්‍රමාණයක් ගෙදර අම්ම කෙනෙකුට අම්මගේ CEO බලතල යටතේ ඇය විසින් හදාගෙන තියෙනවා. එතකොට මේ කියන කාරණාව ඇතුළේදී විශේෂයෙන්ම අපි මනෝවිද්‍යාත්මකව ගත්තහම ඒ ඒ මොහොතට අනුවර්තනය වීමේ සුවිශේෂී හැකියාවක් කාන්තාවට තියෙනවා. සමහර වෙලාවට උයන වෙලාවට ඇය හොඳ චෙෆ් කෙනෙක්. හැබැයි ඒ මොහොතෙම අනිත් පැත්තෙන් දරුවෙක් ඇඬුවොත්, දරුවෙක් පාසලේ වැඩක් ඇහුවොත්, මොනවා හරි කරලා දෙන්න කිව්වොත් ඇය ඒ වෙනුවෙන් පහසුකම් සලසන්නියක්. ඒ අතරතුරේදී හස්බන්ඩ් තව මොනවා හරි ඇහුවොත්, මොනවා හරි කිව්වොත් එහෙම ඒකටත් ඒ අවශ්‍ය කරන විදිහේ සහායක් සහයෝගයක් දෙන්න ඇයට හැකියාව තියෙනවා. ඒ අතරතුර ඇය කල්පනා කරනවා හෙට මම මොකද කරන්නේ, හෙට මොනවද උයන්නේ. එහෙම නැත්නම් රැකියාවක් කරන කාන්තාවක් නම් අර ලක්ෂාන්තතු කෝරළ කෙටි කවියක කියලා තියෙන්නේ වැඩ ඇරි වැඩට යති ගැහණු කියලා. ඒ කියන්නේ දැන් වැඩ විශේෂයෙන්ම වර්තමානයට එනකොට රැකියා ලෝකය තුළ රැකියාව කරන කාන්තාව ආයේ රැකියාව ඉවර වෙලා ගෙදර ගියාට පස්සේ නැවත ඇයට වැඩ කොටසක් තියෙනවනේ කරන්න. මොකුත් කර ඉන්න කියලා නැහැ. විශේෂයෙන්ම අම්මා කෙනෙකුට ගෙදර ගියාට පස්සේ තව වැඩ කොටසක් තියෙනවා කරන්න. එතකොට ඇයට ඒ වගකීම් වලින් බැහැර වෙන්න බෑ වගේම අර අපි අපි දන්න මේ සමාජ මනෝවිද්‍යාත්මක කාරණාව තුළ අර චාමර මතු කරා වගේ අර කිහිපවර වැඩ කිහිපයක් කිරීමේ හැකියාව ඇයට තියෙනවා. සමහර වෙලාවට දැන් අපි පුංචිම උදාහරණයක් ගත්තොත් එහෙම දැන් සමහර වෙලාවට මගේ මහත්තයා ටීවී එක බලන වෙලාවට මම ඔහුට මොනවා හරි දෙයක් කිව්වොත් එහෙම ඒක ඔහුට ග්‍රහණය වෙලා නැහැ. ඒ ආයේ ඒ කියන්නේ ඒ ටීවී එක බලලා ඉවරුණාට පස්සේ ආයේ මං කියන්න ඕනේ මොකක්ද කිව්වේ කියලා. හැබැයි කාන්තාවක් විදියට මම මට පුළුවන් තව කෝල් එකක ඉන්න ගමන් වුණත් එතන මොනවා හරි සිදුවීමකට උත්තර දෙන්න හරි තව මොනවා හරි වැඩක් කරන ගමන් ඔහු අහන දෙයකට පිළිතුරු දීමේ හැකියාවක් හරි තියෙනවා. මං කියන්නේ මේ ගැහණු හැමෝටම මේ හැකියාව තියෙනවා. සමහර වෙලාවට විශේෂයෙන්ම දරුවන් සම්බන්ධ කාරණාවලදී දරුවන් අපි කියන්නේ ඉව කියලා එකක් තියෙනවා අම්මලාට, අම්මලාගේ ඉව. දැන් ගැහැ ඒ කියන්නේ විශේෂයෙන්ම මේ ගැහණියකට මේ ඉව කියන එක පිරිමින්ට සාපේක්ෂව හරි වැඩි. ඔවුන්ට දැනෙන ප්‍රමාණයත් එක්ක ඔවුන්ට ඒ ඒක හැකියාව
2: තියෙනවා.
3: හරියටම හරියනවා. මම මේ කියන්න හදන්නෙත් ඒ වගේ කතාවක් තමයි. සාමාන්‍යයෙන් අපි කියන්නෙම අම්මා එපා කියන දෙයක් කරන්න එපා. මම දැකලා තියෙනවා සමාජ මාධ්‍යවල ගොඩක් වෙලාවට කියනවා අම්මා එපා කියන දෙයක් කරොත් එහෙම හරියටම හරි ඒක වරදිනවම තමයි. ඒ කියන්නේ අම්මා කියනවා ඕක කරන්න එපා, ඕක හරියන්නේ නැහැ, ඔය ඔය මොනවා හරි වැඩක් පටන් ගන්න හදනව නම් ඔය වැඩේ පටන් ගන්න එපා. එහෙම නැත්නම් පටන් ගත්ත එකක් තියෙනවා නම් ඕක නතර කරන්න. එහෙම නැත්නම් ගෑල් ළමෙක් පිරිමි ළමෙක් එක්ක යාළු වුණත් ඒ වගේ තමයි. මට තේරෙනවා පුතේ ඕක නම් අම්මට හරියන්නේ නැහැ කියලා කිව්වොත් ඒක පස්සේ කාලෙකදී කියනවා අම්මා කියපු එක ඇහුවා නම් මට මෙහෙම වෙන්නේ නැහැ කියලා. ඒ හින්දා අපි අදටත් විශ්වාස කරන එකක් තමයි, කියන දෙයක් තමයි අපි මේ මේ සමාජ මනෝවිද්‍යාත්මක කතිකාවතක් ගොඩ නැගුවොත් එහෙම අම්මා එපා කියන දෙයක් කරොත් මොකද වෙන්නේ, එපා කියන දෙයක් නොකර ඉන්න එකේ තියෙන වැදගත්කම කොහොමද කියලා මම හිතන්නේ ගොඩ දෙනෙක් කමෙන්ට් කරයි. මේ එපා කියන දෙයක් කරෝතින් ඒක හරියටම හරි කියලා. සහ ඔය ඉව කියන එකත් හරි වැදගත්. මේ මම එහෙම කියන්නේ අම්මා කෙනෙක්ට දැනෙනවා දරුවෙකුට ප්‍රශ්නයක් වෙනවා නම් එයා ප්‍රශ්නෙක ඉන්නවා නම් ඒක හරි අපූර්ව හැකියාවක්. දැන් තාක්ෂණයේ දියුණුනේ චාමර, දැන් අම්මල ළඟ නෑනේ, දැන් මගේ අම්මත් ළඟ නෑ, දුරින් තමයි ඉන්නේ අපි හැමෝගෙම. එතකොට සමහර වෙලාවට මේ තාක්ෂණෙත් එක්කනේ අපි දැන් ගනුදෙනු කරන්නේ, කෝල් එකක් නේ ගන්න වෙන්නේ. ගොඩක් අම්මලාට මං හිතන්නේ මේ අපි වහන හැම කෙනෙකුටම මේ අත්දැකීම ඇති, වෙන මොකුත් කියන්න ඕනේ නැහැ හෙලෝ කියලා කිව්වහම ප්‍රශ්නයක්ද, අසනීපෙන්ද, වාකරි අවුලක්ද, මොකද කටහඬ වෙනස් වෙලා, වෙන මොකුත් කියලා නැහැ හෙලෝ කියලා විතරයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඇයට දැනෙනවා මේ අර වෙනද තමන්ගේ දරුවා හෙලෝ කියන ටෝන් එක නෙවෙයි, හෙලෝ කියන ආකාරය නෙවෙයි. ඒ ඒ ඒ දැනීම මේ අම්මට තියෙනවා. ඒ නිසා ගොඩක් වෙලාවට අර අම්මා කියන කාරණාව ඇතුළෙදී ඇය විශේෂයෙන්ම ඇයට සුවිශේෂ හැකියාවක් තියෙනවා තමන්ගේ දරුවන්ව තේරුම් ගන්න. ඇයගේ මවක් කියන භූමිකාව ඇතුළේ ඉඳගෙන අර ඔබ කිව්වෝ විදියට අර මල්ටි ටාස්ක් තියෙන එක එක එකම වෙලාවෙ එක එක වැඩ ගොඩක් කිරීමේ හැකියාව තියෙන. ඒ නිසා ඒක හරි විශේෂයි. ඒ වගේම අර ඒක ඇය අර සහජයෙන් එන හැකියාවක් කියලා කිව්වොත්, ඒ කියන්නේ කලින් පුරුදු වෙලා නැහැ. ඒ කියන්නේ කලින් පුරුදු වෙන්න කලින් අම්මා කෙනෙක් වෙලා ඉඳලා නැහැනේ. නමුත් ඕනම අම්මා කෙනෙක් Taman අම්මා කෙනෙක් වුණාට පස්සේ ඇය හුරු වෙන දේවල් තියෙනවා. ඒ හුරුවට කරනවා. ඒ දේවල් ඇයට ඉබේම ඇය තුලින් මතුවලා එන දේවල් තියෙනවා. ඉතින් අර දරුවෙකුට මව්කිරි දෙන එකත් එහෙමයි. මොකද ඉස්සෙල්ලාම Tamanta ඉපදෙන පළවෙනි දරුවාට මව්කිරි දෙන එකත් එක්කනේ ඇය ඒකට හුරු වෙන්නේ, පුරුදු වෙන්නේ. නමුත් ඇය ඒක Tamanගේ දරුවා පෝෂණය කරන්න පටන් ගන්න එතනින්නේ. ඒ වගේ දිගටම මේ කතාව කෙරෙනවා. අර නිපුණිත අහපු තව කාරණාවක් තියෙනවා. එහෙම නොවෙන තත්ත්වයන් ගැන
1: අපේ කාරණාව ගැන තව පොඩි වෙලාවකින් කතා කරමු. අපි දැන් සිංදුවකට යන ලෑස්ති. අපි තොරගත්තේ සංගීත විජේස්වරි ගායනා කරන අම්ම කියන ගීතේ. ඒකේ තියෙනවා මේ මොකද ගායින් මල් මුදවලා මාගේ ලෝකේ තැන් මේ තැන් අග තැන්පත් කරා කියන සිංදුව. ඉතින් ඇත්තම මේ අම්ම කියලා කියන්නේ අපිට තියෙන ඕනම ගායක් හොද කරන්න පුළුවන්
3: සහ මේ අර ඒකේ හරි ලස්සන තැනක් තියෙනවනේ නිපුණිකා. කේලම් මලු තාත්තාට කිය කියා ලියනවා එහෙම කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අම්මලා කරන දෙයක් තමයි. ඒ කියන්නේ දරුවට ආදරේ දෙනවා, දරුවා ආරක්ෂා කරනවා, සහ මොනවා හරි ඒ කියන්නේ හිතුවක්කාරකමක් කරොත් එහෙම තාත්තට කියනවා කියලා අර පුංචි තරවටු කිරීමක් කරනවා තාත්තට කියනවා කියලා.
2: දැන් මම
3: ඕ මෙල්ල කරගන්න හරි ආදරණීය විදියට ලං වෙන්න බලනවා. දැන් මම වුණත් මගේ දුවල දෙන්න මොනවා හරි කරලා අපි කියන්නේ මට කන්ට්‍රෝල් නැහැ වගේ නම් මමත් කියන්නේ තාතර කෝල් එකක් ගන්නද? ඒ ඇහුවාම ඇති සම්පූර්ණයෙන්ම අර මේ තාතර කියන්නද? එහෙම දැන් ඒ දෙන්න පුංචි තවම සමහර වෙලාවට කියනවා ඕව තාත්තට කියන්න ඕන දේවල් නෙමෙයි. ඒ කියන්නේ එහෙම ඒ කියන්නේ ඒ ඒ ඒ මට්ටමට හැම දරුවෙක්ම අම්මලා එක්ක ගොඩනගා ගන්නවා හරි ලස්සන උපසංස්කෘතියක්. ඒක තමයි ඔය අර ගීතේ ඇතුළෙත් හරි අපූර්වට කියවෙන්නේ.
1: එහෙනම් අපි යන ලෑස්ති ලස්සන සින්දුවකට දෙකටම සුප්‍රීම් රේඩියෝ හයිඩින්න. මොකද තව කතා කරන්න දේවල් තියෙනවා. මේක කතා කරලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙමෙයි. හැබැයි අපි පුළුවන් තරම් හරිම ලස්සන තැන්ටි කතා කරමු. දෙකටම සුප්‍රීම් රේඩියෝ හයිගෙන ඉන්න.

0: 89.1 89.3 ඔයා ගමන තනියම ගියත් කමක් නැහැ. ඔයාව පල්ලෙහාට අදින අය එක්ක ගමන යන්න එපා. සිහින දිනන ජැක් රාහේ දවසකට පාරක යන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
0: 100ක්ම ඔබ යතේ.
1: අංක දෙකක් ගැලපුණාම.
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
0: 2500ක් අතේ. අංක තුනට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

ප්‍රේම් රේඩියෝ. කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න 89.1 89.3 Supreme Radio
1: රස පිරඩු කතා අරගෙන උදෙන්වා.

0: උදේ 9යි විනාඩි 26යි දැන් බලාව. සාමාන්‍යයෙන් මේ මං හිතන්නේ පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවයේ ජීවිතයට පොඩි බයක් තියෙනවා. ජීවිතේ ඉස්සරහා මොන වගේ දෙයක් සිද්ධ වෙයිද, එතකොට ඉස්සරහට යන පාර හරියයිද, මම්මගේ දරුවන්ට අවශ්‍ය කරන දේවල්, එහෙම නැත්නම් මගේ අනාගතය, දරුවන්ගේ අනාගතය, ස්වයං පුරුෂයාගේ අනාගතය මොන වගේ දෙයක් වෙයිද, මට මගේ අම්මා තාත්තට සලකන්න පුළුවන් වෙයිද, ඔන්නෝයි කියන හැමදේම කාන්තාවගේ හිතේ වැඩිපුරම වැඩ කරනවා නේ චාමර. ඒ විතරක් නෙමෙයි, දැන් සාමාන්‍යයෙන් හැමදේම සැලසුම් කරගෙන අධ්‍යාපනයත් හරියට අරගෙන, එතකොට විවාහයත් හරියට වෙලා, ඊට පස්සේ හැමෝගෙම සැලසුම වෙන්නේ හරි දැන් මට කාලේ හරි දරුවෙක් හදන්න. හැමෝම ප්ලෑන් කරනවා, දැන් ඉස්සර වගේ නෙමෙයි, දැන් හැමදයක්ම ප්ලෑන් කරනවා. අන්න එහෙම ප්ලෑන් කරගෙන ඇවිල්ලා තමන්ට ජීවිතේ දරුවෙක් හදන්න අමාරුයි කියලා හිතන එක තමයි මං හිතන්නේ කාන්තාවගේ ජීවිතේ වැඩිපුරම වේදනාකාරී තැන වෙන්නේ. හැබැයි සමහර තැන්වලදී තමන්ගේ කුසින් දරුවෙක් හැදුවේ නැති වුණත, වැදුවේ නැති වුණත් සමහර අම්මලා ඉන්නවා කුසින් හැදුවේ නැති වුණත් වෙන කෙනෙක්ගේ දරුවෙක්ට හරීම, ඒ කියන්නේ හිතා ගන්නවත් බැරි විදිහ ආදරයක් දෙන සමහර අම්මලාට ඒක කරන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ කුස දෙන්න බැරි වුණාට තමන්ගේ මුළු ජීවිතේම දෙන්න පුළුවන් විදිහ අම්මලා ඉන්නවා. ඒ අම්මලාගේ හිතේ දුකක් තිබ්බත් ඒ අම්මලා උත්සාහ කරන්නේ නැහැ, කමක් නැමේ මගේ දරුවා, මගේ දරුවට පුළුවන්කම තියෙනවා අනිවාර්යයෙන්ම මගේ කුස නොදුන්නත් අනිත් හැම දෙයක්ම දෙන්න කියලා අම්ම කෙනෙක් ඉස්සරහට එනවා. එහෙම අම්මලා මේ ලෝකේ තාම ඉන්නවා. දරුවෝ මහමග දාලා යන අම්මලා ඉන්න අතරේ එහෙම දරුවෝ හදාගන්න අම්මලා ඉන්නවා කියන්නේ මං හිතන්නේ ඒ අම්මලට ආත්ම ගානක් යනකන් ඒ පින අනිවාර්යම පස්සෙන් එයි. තව දරුවෙක්ට තමන්ගේ කුස දෙන්න පුළුවන් වෙන විදිහට ඒ පින අනිවාර්යෙන් බලවත් වෙයි. ඇත්තට මෙහෙම අම්මල ගැනත් අපි කතා කරන්න ඕනේ. සමහර අම්මලා මේ වෙලාවේ දුකින් ඉන්නවා වෙන්න පුළුවන්, මට අම්ම කෙනෙක් වෙන්න බෑනේ කියන එක ගැන. ඉතින් ඒ නිසා අපි ගැන අනිවාර්යෙන් කතා කරන්න ඕනේ.
1: අනිවාර්යෙන්ම නිපුණිකා, මොකද මටත් මගේ වෘත්තීය ජීවිතය තුළ මුණ ගැහිලා තියෙනවා, සහ මගේ පෞද්ගලික ජීවිතය තුළත් මට මුණ ගැහිලා තියෙනවා. ඒ කියන්නේ තමන්ට දරුවෙක් නැති වුණාට අනුන්ගේ දරුවෙකුට තමන්ගේ දරුවාසේ සලකන අම්මලා මම ඕන තරම් දැකලා තියෙනවා. සහ තව කොටසක් ඉන්නවා මේ ඔය නැන්දල පුංචි අම්මලා, ලොකු අම්මලා ගොඩේ, ආච්චි අම්මලා ගොඩේ ඉන්නවා. මේ එහෙම කොටසකුත් ඉන්නවා. ඒ අය තමන්ගේ දරුවා නෙවෙයි, ඒ කියන්නේ තමන්ගේ කුසින් වදපු දරුවා නෙවෙයි. ඒ වුණාට ඒ දරුවන්ට, අනුන්ගේ දරුවෙකුට තමන්ගේ වගේ ආදරය කරන. සහ තවත් වෙලාවකදී අපි දැකලා තියෙනවා පාසල් පද්ධතිය තුළ, විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ගුරුවරු ඉන්නවා තමන්ගේ නොවුනට, දරුවා තමන්ගේ නෙවෙයි, නමුත් තමන්ගේ දරුවා කියන හැඟීමෙන් මේ සියලු කටයුතු දරුවට අවශ්‍ය කරන සහයෝගය, ආදරය ලබා දෙන, බෙදා දෙන. ඉතින් ඒයි තාමත් ආදරයෙන් මතක් කරන්න ඕනේ. මොකද ඔවුන්ට, ඔවුන් අර දරුවෙක් වැදුවේ නැති එක විතරයි, නමුත් දරුවා හැදීමේ සියලු බර කරට අරගෙන ඒ කාර්යය කරන්නේ ඔවුන් විසින්. එතකොට ඔවුන්ට තියෙන්නේ හැම කෙනෙක් ඉන්නවා නම් ඒ සමහර අයට ජීවිතේ විවිධ අවස්ථාවල විවිධ ලැබීම් නොලැබීම් තියෙනවා. එතකොට ඔවුන්ට එක අවස්ථාවක් විතරයි මගේ හැරිලා තියෙන්නේ, දරුවෙක් බිහි කිරීමේ අවස්ථාව විතරයි. නමුත් දරුවෙක් විදියට සමාජගත කරන්නේ, දරුවට අවශ්‍ය ආදරය, සෙනෙහස, රැකවරණය දෙන්න ඒ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මේ මාතෘත්වය කියන මව් ගුණය කියන එක විශේෂයෙන්ම කතා කරන්න ඕන කාරණාව තමයි අපි මනෝවිද්‍යාවේදී කියනවා කොන්දේසි විරහිත ආදරය කියලා. මේ කොන්දේසි විරහිත ආදරය දෙන්න පුළුවන් තමන්ගේ දරුවාට විතරක්ම නෙවෙයි, හැම දරුවෙකුටම මේ කොන්දේසි විරහිත ආදරය දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ මව් භූමිකාව ඇතුළේදී අපි කියන්නේ මේ දරුවා කාගේ දනම කාගේ වුවද දරුවෙක් කියලා තමයි මේ මව හිතන්නේ. ඒ නිසා අපිට පුළුවන් නම්, ඒ කියන්නේ අපේ දරුවා කියන තැන ඉඳගෙන, මගේ දරුවා කියන තැන ඉඳගෙන බලන කෝණය විශේෂයෙන්ම තමන්ගේ නොවුනත් අනුන්ගේ දරුවන්ට තමන්ගේ විදියට, තමන්ගේ දරුවෙකුට විදියට ඒ කැපකිරීම කරන්න පුළුවන් කාන්තාව අපි සමාජයේ වුණ තරම් දැකලා තියෙනවා. සමහර විට වෛද්‍යමය හේතු නිසා වෙන්න පුළුවන්. සමහර කාන්තාවන් ඉන්නවා මට මුණ ගැහිලා තියෙනවා, ඔවුන්ගේ තියෙන සෞඛ්‍ය තත්ත්වය මත තමයි ඔවුන්ට දරුවෙක් බිහි කිරීමේ හැකියාව නැති වෙලා තියෙන්නේ. නමුත් ඔවුන් දරුවන්ට ආදරේ නැතුව නෙවෙයි, ඔවුන්ට සමහර වෙලාවට ඔවුන්ට අවශ්‍ය කරන ඒ සියලු දේවල් තිබුණත් ඔවුන්ට දරුවෙක් නැතිවීම ඔවුන් විශාල වශයෙන් ඔවුන් ලොකු පීඩාවක් කරගන්නවා වෙනුවට මන් දකිනවා ඔවුනුත් දිරිය මව්වරුන්. ඒ කියන්නේ ඒ අම්මලා අනුන්ගේ දරුවන්ට තමන්ගේ දරුවන් වගේ සලකන්න පුළුවන් කියලා කියන්නේ ඒක මහ විශාල හිතක්. චාමර කියන්නේ තමන්ගේ දරුවට කොහොමත් තමන්ගේනේ, මං වදපු දරුවනේ මගේනේ කියලා කොහොමත් දරණ එකයි. හැබැයි අනුන්ගේ දරුවන්ට මගේ දරුවෝ කියලා හිතන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක ඊටත් වඩා ඉහළින් තියෙන හිතක්. ඒ හින්දා විශේෂයෙන්ම මේ වෙලාවේදී විවිධ හේතු මත තමන් මෙලොකෙට මේ තමන්ගේ කුසින් මෙලොවට දරුවෙක් බී නොවුන වෙන්න පුළුවන්. හැබැයි අනුන්ගේ දරුවන්ට තමන්ගේ දරුවන්ට හා සමානවම සලකන්න පුළුවන් මව් හිතක් ගැහණියකට තියෙනවනම් ඒ හිත මහ විශාල, ඒ කියන්නේ අපිට වචනෙන් ඒ වටිනාකම කියලා නිම කරන්නට බෑ. ඒ නිසා එවැනි අම්මාවරුන් මේ රටේ ලෝකේ ඕනෑතරම් ඉන්නවා. අපි ඔවුන්ට මේ අම්මාවරුන් වෙනුවෙන් කතා කරන දවසේදී ස්තුතිවන්ත විය යුතුමයි. මොකද මම හිතන්නේ ඔවුන්ගේ දරා ගැනීම, ඔවුන්ගේ ආදරය තමන්ගේ දරුවෙකුට ඒ ආදරය රැකවරණය දෙනවටත් වඩා ඉහළ මට්ටමකින් තියෙනවා කියලා. මොකද එහෙම කරන්න හැම හිතකටම බෑ, හැම ගැහණියකටමත් බෑ. ඒක කරන්න සුවිශේෂී හැකියාවක් ගැහණියකට තියෙන්න ඕන. ඉතින් ඒ නිසා ඒකත් අපි තාමත් අර ගෞරවණීය විදියට සිහිපත් කරන්න ඕන. ඔවුන්ට මම කියන්නේ දුක් වෙන්න එපා. මොකද ජීවිතේ අපිට ලැබීම් නොලැබීම් තියෙනවා. සමහර දේවල් අපිට නොලැබෙනවා කියලා කියන්නේ ඒක අපිට වෙන හොඳක් වෙන්නත් පුළුවන් යම් ආකාරයක.
0: ඒ අතරේ මට ඔකට තව දෙයක් එකතු කරන්න ඕනේ. මොකද දැන් දරුවෙක් හදන්න අපේක්ෂාවෙන් ඉන්න අම්මලා ඉන්නවනේ. හැබැයි දරුවන් හදන්න ඇයට බැරි වෙන්න පුළුවන්කම තියෙනවා. ඇයට වටපිටාවෙන් එන පීඩනය වැඩි වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි දන්නවා දැන් සමහර අය කියනවා නැන්දම්ම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමගේ පවුලෙම වෙන්න පුළුවන්, එහෙම නැත්නම් යාළුවෝ වෙන්න පුළුවන්. ඇත්තටම මේ දරුවෙක් පිළිසඳ ගැනීම ප්‍රමාදයි නම් එතනට ගිහිල්ලා ඒ කෙනාගේ ඔළුවට එක එක ප්‍රශ්න දාන්න නැතුව, වද වේදනා දෙන්න නැතුව, ඒ වගේ කෙනෙක්ගෙන් ඒ ප්‍රශ්නේ අහන්න නැතුව ඉන්න පුළුවන් තරමට අපි දියුණු වෙන්න ඕන නේද?
1: අනිවාර්යයෙන්ම. මොකද ගොඩක් වෙලාවට කෙනෙකුට තියෙනවා මේ තමන්ගේ කියලා පර්සනල් ස්පේස් එකක්. එතකොට ඒක ඇතුළේදී දරුවෙක් හැදීම, දරුවෙක් නොහැදීම, දරුවෙක් හදන එක කල් දෑම කියන කාරණා ඒක ඒ කෙනාගේ පෞද්ගලිකත්වය. එතකොට අපි තුල විනයක් තියෙන්න ඕන. අපි මිනිස්සුන්ගෙන් අහන්න ඕන ප්‍රශ්න මොනවද, අහන්න ඕන නැති ප්‍රශ්න මොනවද කියලා. ඒ නිසා මම කියන්නේ අර ඔබ මතු කරපු කාරණාව හරිම නිවැරදි. අපි ඇයි අනිත් කෙනෙක්ගේ තියෙන පෞද්ගලිකත්වයක් ඔවුන්ට, ඒක අපි දන්නේ ඔවුන්ට ඒ තුළ කොයිතරම් වේදනාවක් තියෙනවද, කොයිතරම් විඳවීමක් තියෙනවද කියලා. සහ මේ අපි දන්නේ නැහැ ඔවුන් ඒ තීරණය තුළ ඉන්නේ මොන හේතු නිසාද කියලා. එතකොට තව කෙනෙකුගේ පෞද්ගලිකත්වය ප්‍රශ්න කරන තැනට අපි කොච්චර හිතවත්කම් තිබුණා, කොයිතරම් ඥාති හිත මිත්‍රාදීන් වුණත් තව කෙනෙකුගේ පෞද්ගලිකත්වයේ මෙවැනි කාරණා ප්‍රශ්න නොකර ඉන්න තරමට හොඳයි. මොකද ඔවුන් කැමති නම් ඔවුන් ඉස්සර වෙනවනේ. ඔවුන්ට කම්ෆර්ටබල් නම් අපි එක්ක ඒ ප්‍රශ්නය ගැන කතා කරන්න ඔවුන් තමයි ඒ ප්‍රශ්නයට විවෘත වෙන්නේ. හැබැයි අපි ඔවුන්ව ක්වෙස්චන් කරන එක තුළ ඔවුන් තව ටිකක් පීඩාවට පත් වෙන්න පුළුවන්. එතකොට සමහර විට අපි දකින එකත්, අපි මුණ ගැහෙන එකත් ඔවුන්ට ලොකු හිසරදයක් වෙන්න පුළුවන්. අපිව මගහරින්න ඔවුන් උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඒක හේතුව අර අපි අනවශ්‍ය ප්‍රශ්න අහලා ඒ මිනිස්සුන්ගේ මානසික නිදහස නැති කරනව නම් ඒ මිනිස්සුත් බලන්නේ අපිව මගහරින්නනේ. ඒ හින්දා හොඳම දේ තමයි මේ වගේ කාරණාවක්, දරුවන් ගැන කාරණාවක් ඒ කෙනා කතා කරන්නේ නැත්නම් අපි තේරුම් ගන්න ඕන ඒ කෙනාට ඒ ප්‍රශ්නය, ඒ මාතෘකාව ගැන කතා කරන්න තරම් අපි කම්ෆර්ටබල් කෙනෙක් නෙමෙයි කියන එක. ඒකයි එයා නිහඬව ඉන්නේ. නැත්නම් දැන් අපි දැකලා තියෙනවනේ නිපුණිකා කෙනෙක්ට අපි එක්ක මොනවා හරි ප්‍රශ්නයක් කතා කරන්න ඕන නම් අපි ඒකට සුදුසුයි නම් අපිව දැක්කත් ඇති ආනේ මං ඔයාව දකින්නකම් හම් වෙනකම් හිටියේ මට මේක කියන්න ඕනකම තිබුණා කියලා ඒ කෙනා ඉස්සර වෙන්නේ. කෙනෙක්ට ඒ කෙනාගේ පර්සනල් ස්පේස් එක ඇතුළේ යමක් අපිට දෙනවනම් එයයි ඉස්සර වෙන්නේ. එහෙම නැතුව අපි අහන්න හොඳ නෑ ඇත්තද මෙහෙමද මට තව කෙනෙක් කිව්වා එහෙම එකක් තියද, ඒ තැනට වැටෙන්නේ නැති විදියට අපි අපේ මේ සංනිවේදන කටයුතු කරගන්න පුළුවන් නම් එකිනෙකා අතර මම මම හිතනවා ඒකත් මිනිසුන්ට දෙන ලොකු මානසික සහනයක් කියලා. අන්නේ විනය තියාගන්න පුළුවන් මිනිස්සු අපි අතර ඉන්නව නම් ගොඩක් මිනිස්සු මානසික පීඩාවකින් තොරව බොහොම නිදහසේ ජීවත් වෙයි කියලා මං හිතනවා.
0: මමගේ ජීවිතේ හරි අහපු ලස්සන සින්දුවක් තියෙනවා මේ. කිරි අම්මාවරු දනට වඩෙනවා කිරි සුවඳයි මුළු ගම්මානේ. අම්මගෙන් අහනවා ඇයි අම්මේ ඔයා එකට යන්නේ නැත්තේ කියලා. අම්මා ඒකට හරි ලස්සන උත්තර ටිකක් දෙනවා. අපි හැම වෙසේදෝ

0: ස්ත්‍රීම් රේඩියෝ එල්පි හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහට බලාගන්න
1: හරින දැන් අන්න නැවැත්තුවා මම කිව්වන හෙමින් යමු කියලා
2: කොහෙද මේ නෝනයි මහත්තයා යන්නේ වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද
3: අද ඉතින් නිවාඩු දවසනේ සර් එක දිගට නන්ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නෙම නැතුව වේග පොඩ්ඩක් වැඩි වෙලා
2: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේනේ එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේග පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ
4: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක
5: සුප්‍රීම් මියුසික් සන්දේ
4: ඉනිදා උදේ 9ට
3: ඉගෙනන සර්

0: Request Friday.
1: கீதைய விந்தின்னமாக
0: Supreme Request Friday.
2: දෙනවයි විනාඩි 42යි දැන් බලාව කතා කරන්න ගොඩාක් දේවල් තියෙන අතරේ මේ දේ අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ.
3: අපේ කතාව අහගෙන යන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි කූඩුවක් ළඟට. ගිහිල්ලා ගන්න සුබ දවසක් ලොතරැයි යේ මොකද වාගේ දවසම සුබ කරගන්න තියෙන හොඳම ලොතරැයි තමයි සුබ දවසක් ලොතරැයි කියන්නේ. සුබ ලග්නේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් අතුරුපැදියක් කොහොමදලින් රුපියල් ලක්ෂ 5ක් වඩ දිනා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3ට රුපියල් 50000ක් තියෙනවා. සුබ ලග්නේ සමග අංක 2ට රුපියල් 2500ක් දිනා ගන්න ඒ විතරක් නෙවෙයි. අංක 2ට රුපියල් 1000ක් දිනා ගන්නත් ඔයාලට පුළුවන්. ප්‍රවර්ධන තියාග අංක පිළිවෙලින් ගැලපුවොත් ඔයාලට රුපියල් 25000කුත් දිනා ගන්න උන අවස්ථාව තියෙනවා. සුබ දවසක් ලොතරැයිපත් ඉතින් වැඩි වැඩියෙන් ගන්න දවස සුබ කරගන්න මීට වඩා අවස්ථාවක් නැහැ ඔයාට.
2: රුපියල් 40කින් ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න නම් අනිවාර්යයෙන්ම සුබ දවසක් ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න.

0: රස පිරිඩු කතා අරගෙන උදෙන්වා. The Welcome Show. උද නවයයි විනාඩි 45යි දැන් බලාව. හදා අපේ මේ කතාව අරගෙන යන්න සහ මේ කතාව රසවත් කරන්න මේ කතාවේ දෙන්න ඕන හොඳම දේ ඔබත් එක බෙදා ගන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ උපදේශන මනෝවිද්‍යාඥ ආචාර්ය භාග්‍ය අබේසිංහ මහත්මිය. ඈත් එක තමයි අපි මේ කතාව අරගෙන ආවේ. දැන් භාග්‍ය මහත්මිය, මේ මට ඇහෙලා තියෙන කතාවල් මේවා. සමහර අය කියනවා අපේ අම්මට නම් ඔය වගේ දේවල් තිබ්බේ නෑනේ. අපේ අම්මට කිසි ප්‍රශ්නයක් නැතුව ළමයි 3 දෙනෙක්ම හදලා තියෙනවා. නැත්නම් ළමයි 4 දෙනෙක් හදලා තියෙන්නේ. නැත්නම් ළමයි 12ක් හදලා තියෙන්නේ. අපේ අම්මලා ඔය මේ පසුපස විෂාද ඒවා එහෙම කතා තිබ්බේ නෑ. අපේ අම්මලා හොඳට හිටියේ කියලා කියනවා. එතකොට තවත් සමහරු කියනවා අපේ තාත්තලා නම් කවදාවත් අම්මලාට උයලා දීලා නෑ. අම්මා තමයි හැමදේම කරන්නේ. අම්මා තමයි ඔක්කොම ටික ගන්න. අපේ තාත්තලා ගෙදරලා වාඩිලා ඉන්න එක විතරයි කරන්නේ. ඔයාට තමයි ඒක බැරි. එහෙම කියන කතා අපිට ඕන තරම් ඇහිලා තියෙනවා. ඇත්තටම සමාජයේ එක එක අයට එක එක විදිහට ඔය දේවල් හම්බ වෙන්නේ. දැන් මේ කාලේ තාක්ෂණයත් එක්ක දිනු වෙලා තියෙනවා, හැමදේම දිනු වෙලා තියෙනවා. හැබැයි දැන් දැන් ටික ටික කාන්තාවට උදව් අවශ්‍යයි. අම්මගේ කාර්යභාරය කරන කෙනාට අනිවාර්යයෙන් මේ උදව් ටික දෙන්න ඕනේ. අම්මව ටිකක් අර පිළිවෙලට තියන්න අපි උදව්වක් දෙන්න ඕනේ කියන කාරණාව ඉස්සරහට එනවා. ඇත්තටම අම්ම කෙනෙක්ට අපි උදව් කරන්න ඕනේද නැද්ද?
1: අනිවාර්යෙන්ම මවකට ඇගේ සියලු කටයුතු කරගෙන යාම සඳහා අපිට කරන්න පුළුවන් යම් දෙයක් තියෙනවද, ඒ දේ අපි ඇය වෙනුවෙන් කළ යුතුයි. අනිත් කාරණාව තමයි නිපුණිකා මේ උදව් කරනවා කියන එක මේ ක්‍රියාවලින් විතරක් කරන එකක් නෙමෙයි. මොකද ක්‍රියාවෙන් නැතුව වචනෙනුත් අපිට උදව් කරන්න පුළුවන්. මොකද සමහර වෙලාවට වචනකින්වත් උදව්වක් ලැබෙන්නේ නැහැ කියලානේ සමහර අම්මලා ඔවුන්ගේ කතාව දුක්ගෙනවිල්ල ඔවුන්ගේ වේදනාව සමහර වෙලාවට එළියට පිට කරන වෙලාවේදී කියන්නේ මට ලොකු උදව් ඕනේ නැහැ, වචනකින් මට උදව්වක් නැහැ කියලා තමයි කියන්නේ. අන්න ඒ නිසා විශේෂයෙන්ම අර ඔබ ගත්තු කාරණාවන් ඇතුළේදී අපි දකින දේ, අහලා තියෙන දේ තමයි අර තමන්ට හිටපු අම්මා එක්ක සංසන්දනය කරන්න යනවා. ඒ කියන්නේ තමන්ට හිටපු අම්මා තුළ තියෙන ධනාත්මක හෝ ඍණාත්මක දේවල් තමන් අනිත් කෙනා එක්ක සංසන්දනය කරන්න යනවා නම් අන්න ඒ තුල ගොඩක් වෙලාවට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද මේ අම්මා කියන කෙනා හරි සුවිශේෂී. හැබැයි අම්මා කෙනෙකුගෙන් අම්මා කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන්නේ. ගොඩක් වෙලාවට තමන්ට හිටපු අම්මා නෙවෙයි තමන්ගේ බිරිඳ අම්මා කෙනෙක් වුණාට පස්සේ, තමන්ගේ සොයුරිය තමන්ගේ මිතුරිය අම්මා කෙනෙක් වුණාට පස්සේ ඔවුන්ට දැනෙන විදිය, ඔවුන් ක්‍රියාත්මක කරන විදිය, ක්‍රියාත්මක වෙන විදිය සහ එදා සහ අද මේ මේ තියෙන මේ අපි සමාජය ගත්තත්, සංස්කෘතිය ගත්තත්, අපේ මේ ජීවත් වෙන රටාව ගත්තත් එදා සහ අද අතර ලොකු ගැප් එකක් තියෙනවා, වෙනසක් තියෙනවා. එතකොට මේ වෙනස ඇතුළේදී එදා ඉස්සර අපි ඔය පසුප්‍රසව විෂාදය කියලා දන්නේවත් නැති වෙන්න පුළුවන්. එදා අම්මලා තාත්තලා ඔය වචනේ දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අද වෙනකොට මේ තත්ත්වය වැඩි වශයෙන් සමහර විට දැන් ඉන්න වර්තමානයේ ඉන්න කාන්තාවකට මේ තත්ත්වය වැඩිපුර ඇති වෙනවා වෙන්නත් පුළුවන්. නමුත් එවැනි අවස්ථාවන් වලදී ඇයව විවේචනය කිරීම, සංසන්දනය කිරීම, ඇයව අර උදව් කරන්න ඕන අවස්ථාවේදී ඇයට තව ටිකක් මානසික පීඩාවක් ගෙන දෙන එක නෙමෙයි කරන්න ඕන. ඒ මවට අපිට දෙන්න පුළුවන් සහයෝගය මොකක්ද? ඒක වචනයෙන් වෙන්න පුළුවන්, ක්‍රියාවෙන් වෙන්න පුළුවන්. අන්න ඒ දේ දෙන එකයි අපි විසින් කළ යුත්තේ. මොකද ඇයට සියලු දේ දරාගෙන කරගෙන යාමට හැකියාව තිබුණත් විශේෂයෙන්ම ඇය ගැහැණියක් නිසා ඇය ආසයි, ඇය කැමති, ඇගේ තින්කින් පැටන් එක ඇතුලේ ඇය බලාපොරොත්තු වෙනවා. මම අර කලින් කිව්වා වගේ ඇයට වටිනාකමක්, ඇයට අගය කිරීමක්, ඇයට ආදරණීය බවක් ලැබෙනවට. මොකද අම්මලා කියලා කියන්නේ හැමදේම දරා ගන්න පුළුවන් වුණාට මේ යකඩ හිත් තියෙන, ඒ කියන්නේ අවශ්‍ය තැනදී ඔවුන් ශක්තිමත් ව නැගී හිටිනවා තමයි. හැබැයි අර යකඩ හිතක් තියෙන හැඟීම් දැනීම් නැති කෙනෙක් නෙමෙයි. ඔවුන්ටත් ඔවුන්ගේ හිත ඇතුලේ සංවේදී භාවයට ලොකු ඉඩක් තියෙනවා. ඒ නිසා නිවසක වුණත් අර අම්මා කෙනෙක්ගෙන් නොකෙරෙන අතපසු වෙන දේවල් ටික මතක් කර කර, අරකත් කළා නෑ, මේකත් කළා නෑ, අයියෝ ඔහොමද කරන්නේ, මං කරා නම් මෙහෙමනේ කරන්නේ, අපේ අය කළා තියෙන්නේ මෙහෙමනේ, අර ගෙදර මෙහෙමනේ වෙන්නේ කියලා ඇයව සංසන්දනය කරමින්, ඇයව විවේචනය කරමින්, ඇයව අපහසුතාවයට පත් කරනවට වඩා මම යෝජනා කරන්නේ ඇයි අපිට බැරි, අපිට පුළුවන් සහයෝගේ අපිට පුළුවන් ටික ඇයට කළා ඔන්න මං ඔයාට ඔන්න මගේ මට්ටමින් මං ඔයාට මට පුළුවන් සහයෝගය දුන්නා කියලා ඒ මවට ශක්තියක් වෙන්න පුළුවන් නම් මං හිතනවා ඔය කෙවල් වල ඉන්න ගොඩක් අම්මලාට ඔවුන් විඳින මානසික පීඩාව අඩු වෙන්න එක ලොකු හේතුවක් වෙයි කියලා. මොකද මල් ළඟට ඇවිල්ලා කතා කරන ගොඩක් අම්මලා කතා කරන ඔවුන්ගේ කතාව ඇතුලේ තියෙන්නේ ඔවුන්ට අවශ්‍ය කරන අර සමහර විට භෞතික සියලු දේවල් ලැබෙනවා වෙන්න පුළුවන් ඒ අම්මාට. හැබැයි ඒ අවශ්‍ය කරන ඇයට අවශ්‍ය කරන ආදරය, ඇයට අවශ්‍ය කරන සහයෝගය, මොකද ඒක මං අර කලින් කිව්වා වගේ ක්‍රියාවෙන් කරන එකට වඩා වචන වලින් මිනිස්සුන්ට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. මොකද අම්මා කෙනෙකුට වුණත් තව කෙනෙක්ගේ වචන වලින්, අපි කියන්නේ වචන හරි බරපතලයි කියලා, වචන වලින් අපිව ලස්සනට අපේ හිත සුවපත් කරනවා වගේම වචන වලට පුළුවන් මහ පුදුමාකාර විදියට අපිව රිද්දන්න.
0: ඔව්, කොහොමත් කාන්තාව කියලා කියන්නේ වචන වලට හරි ආස කරන කොට
1: අනිවාර්යයෙන්ම. එතකොට
0: අම්මා කෙනෙක් වුණත් එච්චරම තමයි.
1: ඔව්, ඒ අම්මාට වුණත් ඇය ආදරය කරන, ඇය බැඳ

0: මිහිරි වචන ඇගේ හිත තුළ තියෙන පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි මවක් වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හොඳම දේ ඇයට අවශ්‍ය කරන මානසික නිදහස රැක ගැනීම සඳහා. මොකද ඇය ශක්තිමත්, ඇයට ලොකු බලයක් ශවයක් තියෙනවා. නමුත් ඇය ඇතුළේ ඉන්න ගැහැණියට ආදරය කරන්න, ඇය ඇතුළේ ඉන්න ගැහැණියව හඳුනා ගන්න, ඇය ඇතුළේ ඉන්න ඒ ගැහැණු හිතට සමහර වෙලාවට ක්‍රියාවෙන් නෙමෙයි වචන වලින් ලැබෙන සහයෝගය ඇයට ඉතාමත් ලොකු ශක්තියක් වෙන්න පුළුවන් ඇගේ මව භූමිකාව කරගෙන යන්න. ඒ නිසා දරුවන්ටත් විශේෂයි නිපුණිකා. දරුවනුත් අම්මා එක්ක කෙවෙන කාලේ අපිට අපේ අම්මලා ජීවතුන් අතර ඉන්නකම් විතරයි අම්මා කියලා කතා කරන්න හරි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉන්නකම් අපිට මේ අම්මා එක්ක ගෙවෙන කාලය තුළ ඉඩක් ලැබෙන පුංචි වෙලාවක හරි කතා කර හැම අම්ම කෙනෙක්ම ළඟ නැහැ. හැමෝටම අම්මලා එක්ක ඉන්න ලැබෙන්නේ නැහැ. අපේ තියෙන කාර්ය බහුලත්වයේ එක්ක, අපේ තියෙන රටාවත් එක්ක, අපි පවුල් වෙලා වෙනම ජීවත් වෙන්න පටන් ගත්තාම අපිට අම්මා එක්ක ළඟ ඉන්න ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි පුළුවන් වෙලාවට කතා බහ කරලා දුක සැප හොයලා බලලා අම්මා අමතක නොකර ඉන්න පුළුවන් නම් ඒ හොඳයි කියන එක තමයි මට කියන්නේ.
1: මම දැකලා තියෙනවා සමහර අම්මලා ඉන්නවා මේ තමන්ගේ දරුවෝ අරන්ගෙන පොඩි දේ පවා හරිම සතුටින් බාර ගන්න. විශේෂම කාරණාව තමයි දැන් පළවෙනි පඩිය ගත්තාම පස්සේ දරුවෝ අම්මට තාත්තට ඇගේ අරන් යනවානේ. දැන් අම්මනම් කියනවා සල්ලි වියදම් කරන්න එපා පොතේ තියාගන්න කියලා. හැබැයි අම්මට අර දරුවා ගෙනත් දෙන තෑග්ග අම්මා හරියට පරිස්සම් කරනවා සහ අම්ම කාත් එක්ක හරි අපේ පුතා පඩිය ගත්තානේ ඉතින් මට ගෙනත් දුන්න මේක කියලා හරි ආදරෙන් කතා කරනවා සහ ඔයා අරන්ගෙන පොඩි දේ පවා අම්මා හරිම ආදරෙන් ඒක අම්මා ලැබෙන්න ඕනි කියලා හිතන්නේ. හැබැයි හම්බුණත් හරිම ආදරෙන් වළඳ ගන්න ඔය හැමදේම නේද?
0: අනිවාර්යෙන්ම. මොකද ඒ තුල මට මගේ දරුවා දුන්නානේ කියන සතුට තමයි ඇය අනිත් අයත් එක්ක බෙදාගන්නේ. මොකද ඇයට කොච්චර මිලදී ගැනීමේ හැකියාව තිබිලා ඇය ඊට වඩා කොයිතරම් දේවල් මිලදී අරගෙන තිබුණා තමන්ගේ දරුවා ගෙනල්ලා දෙන දෙයක් ගැන ඇය අනිත් වටේ ඉන්න අයත් එක්ක බෙදාගන්නේ හරි සතුටින්. මේ මට පුතා මට දුවගෙනල්ල දූපු දෙයක් කියලා ඒ සතුට ඔවුන් භුක්ති විඳිනවා. ඉතින් ඒ නිසා මේ ජීවිතුන් අතර ඉන්නකම් අපිට පුළුවන් පුංචි දෙයක් වෙන්න පුළුවන්, මහා ලොකු ලොකු දේවල් නෙමෙයි, පුළුවන් විදියට පුළුවන් දෙයක් අම්මට ගෙනihin දෙන්න. විශේෂයෙන්ම දැන් අපි ජාත්‍යන්තරව ගත්තොත් එහෙම සෑම වර්ෂයකම මැයි මාසයේ දෙවැනි ඉරිදාව ජාත්‍යන්තර මවවරුන්ගේ දිනය විදියට සමරනු ලබනවා. ඒක ජාත්‍යන්තරව කරන වැඩ. රැකියාවන් කරන නොකරන සියලුම මවවරුන් වෙනුවෙන් විශේෂයෙන්ම රැකියාවන් කරන මවවරුන්ට අර ඉරිදාව නිවාඩු දිනයක් කියන එකනේ අපේ මේ ලෝක සංස්කෘතිය ඇතුළතදී තියෙන්නේ. ඒ නිසා තමයි අර ඉරිදාවක් මේකට යෝජනා කරන්නේ. සහ විදේශ රටවල් වල පවා රැකියාවේ නියුතු අම්මලා වෙනුවෙන් දරුවන් මෙදිනට අම්මා වෙනුවෙන් උපහාර ගෞරව කරන, අම්මා ගැන කතා කරන, අම්මට පුංචි හරි පුළුවන් විදියට හැගේ නැතත් පුංචි මලක් හරි ගෙනහිල්ලා හැපි මදර්ස් ඩේ සුභ අම්මාවරුන්ගේ දිනයක් කියන තත්ත්වයට මේ හදලා තියෙන හරි ලස්සන සංකල්පයක්. ඉතින් අපේ රටේ ඉන්න දරුවන්ටත් කියන්න තියෙන්නේ අම්මල ජීවතුන් අතර ඉන්නව නම් ඉරිදට අම්මට කතා කරන්න සුභ මව්වරුන්ගේ දිනයක් වේවා කියලා අම්මට කියන්න කියලා කිල්ලීම තමයි මට කරන්න තියෙන්නේ.
1: ඉතින් අපි හරි ලස්සන කතාවක් අරගෙන ආවේ අම්ම කියන කෙනාගේ තියෙන කාර්යභාරය වගේම අම්ම කියන කෙනාගේ හිතේ තියෙන මොනවද කියන කාරණාව අද දවසේදී අපි ඔබත් එක්ක බෙදා හදාගත්තා. ඉතින් ඒ සඳහා අපිත් එක්ක සම්බන්ධ වුණේ උපදේශන මනෝවිද්‍යාඥ ආචාර්ය භාග්‍ය අබේසිංහ මහත්මිය. අපි ඇයට මෙහෙමින් සෝතිවන්ත වෙනවා ඇයගේ වෙලාව කැප කරගෙන අපිත් එක්ක සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කරන ඇය දන්න ඇයගේ ශ්‍රේෂ්ඨය තුළ ඇය දන්න හැමදේම ඇයට එන දැන් ඇයට එනවනේ ගොඩක් හැටි ඒ අයත් එක්ක බෙදා හදාගන්න කරුණු කාරණ අපිත් එක්ක බෙදාගත්තා. ඉතින් අපි මෙහෙමින් සෝතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වෙනට. අපි තවත් දවසක තවත් කතාවකින් ඔබතුමිය හම් වෙන්න සූදානම්. බොහොම ස්තුතියි.
0: බොහොම ස්තුතියි මට ආරාධනා කරාට අම්ම කෙනෙක් විදියට ඉතාමත් සතුටු අම්මාවරුන් ගැන කතා කරන්නට සුප්‍රීම් රේඩියෝවින් මේ කරපු ආරාධනාවට.
1: එහෙනම් ඉතින් අප දෙන්නත් වැඩසටහන නිමා කරන්න සෝදානම්. ඊට කලින් මතක් කරන්න ඕන ඔය හැම තැනකදීම අපිට සල්ලි හරස් වෙනවානේ චාමර. සල්ලි හරස් වෙන නිසා අපේ ජීවිතේ හදාගන්න අපිට උදව් කරන්න ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතිකල තරයි මණ්ඩලයේ NLB හඳහන සෝදානමින් ඉන්නවා.
2: අනිවාර්යෙන් ඔබේ ජීවිතේ සරු කරගන්න, ජීවිතේ සිහින ලං කරගන්න ඔබට තියෙන හොඳම අවස්ථාවක් තමයි හඳහන ලොතරැයි කියලා කියන්නේ 2026 වසරේ මේ දක්වා සුප්‍රතියාගලාබින් 5 දෙනෙක් සහ දසලක්ෂපති 81 දෙනෙක් බිහි කරන්න හඳහන ලොතරැයට පුළුවන්කමක් ලැබුණා. හතරවන සහ පස්වන සුප්‍රතියාගලාබින් දෙදෙනා බිහි කළේ අප්‍රේල් මාසයේ වාග්්‍යවන්ත මාසයේ කියන්නේ 139කට වඩා වැඩි හතරවන සුප්‍රතියාගලාබි අප්‍රේල් මාසයේ 10වන දා දිනුම් වදින ලද NLB හඳහන ලොතරැයි දිනුම් වාරයේ 1469 වන දිනුම් වාරයෙන් තමයි හඟුරංකිත ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත ABC

0: වීරසූරිය මහතාගේ ටිකට් පත් ගුණෙන් බිහිවුණේ. ඒ වගේම ලක්ෂ 33කට වඩා පස්වන සුපිරි ත්‍යාගලාභියා අප්‍රේල් 24 වනදා දිනුම් අදින ලද 2478 වන දිනුම් වාරයෙන් බද්දේගම ප්‍රදේශයේ එල්බී අලවි නියෝජිත ශමින්ද දිනේෂ් මහතාගේ ටිකට් පත් ගුණෙන් තමයි බිහිවුණේ. ඉතින් මුළු දිවයිනටම නන්දසටම තෑගි බෙදමින් අපේ රටේ රණවිරුවන් සමාජ සේවයට ඒ වගේම ක්‍රීඩා ශ්‍රේෂ්ඨත්වයට දායකත්වයක් ලබා දෙන ලොතරැයියක් තමයි හඳ හන ලොතරැයිය කියන්නේ. ඉරණම වෙනස් කරගන්න දැන්ම ගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ලොතරැයිපත්.
1: එහෙනම් ඉතින් අදට අපි වැඩසටහන නිමා කළ යන්න සූදානම්. අපි ආපහු හම්බ වෙන්නේ සඳුදා උදේ 7ට. එතකන් පරිස්සමට ඉන්න සහ අම්මලාට ආදරය කරන අම්මා වෙනුවෙන් තාමත් ජීවිතේ හොයන අය වෙනුවෙන් අපි මේ සින්දුව දෙන්න ලෑස්තියි.
0: එහෙනම් ඉතින් මගහැර ගන්න එපා ඉතින් අම්මව නේද? මගේ ඇරිලා තියෙනවනම් කල්පනා කරලා බලන්න. දෙපාරක් හම්බෙන්නේ නැහැ අම්මයි.
1: මේරිදාව අම්මට ආදරය කරන්න හොඳම දවස කරගන්න. පුළුවන් නම් දැන් සිකුරාදා වැඩ ඉවර නම් සෙනසුරාදාට වැඩ නැත්තම් මේ සතියන්තය අම්මත් එක්ක කාලය ගත කරන්න ඔබ වෙන් කරගන්න කියන ආරාධනාව සහ මතක් කිරීම කියන ගමන් අපි අදට වැඩසටහන නිමා කරලා යනවා.
0: එහෙනම් ඉතින් ජය වේවා හැමෝටම. සුබ දවසක්. මං චාමර.
1: මම නිපුනිකා.

0: ග්‍රහය සුබ දවසක්
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
1: අයිබෝවන් සුබ දවසක් කලුත් පැයක් වෙලාව මතක් කරන්නම් උදේ 10 විනාඩි 2යි දැන් වෙලාව
4: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ
0: සුබ දවසක්
1: අලුත් වෙලා
0: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ. අහසේ දිලේ පොළොවේ බලේ කොතනද

අයිබෝවන් සුබදෑසනක් උදේ 10යි විනාඩි 7යි දැන් වෙලාව. ඉතින් කොහොමද සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ගමන් ගොඩනැත ඔයාගේ දවසට රෙඩි වෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ එහෙම නේද? හරිතින් අද තමයි දවස. මොකද අද දවස අපි හැමෝම ඔයාට තමයි වෙන් කළා දෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න අද chance එක දෙන ඔයාට ඕන දේවල් මේ පැත්තේ කතා කළ ඕන දේවල් කියලා කියන ඕන සින්දු හයිද? ඉතින් ඔය කැමති සින්දු තියෙනවා නම් ඔන්න මේ පැත්තේ ටයිම් එකටත් මැච් වෙනවා නම් ඔයාට පුළුවන් මේ පැත්තේ කෝල් එකක් දීලා ඒ සින්දුව ඉල්ල ගන්න. එහෙමනම් ඉතින් මේ පටන් ගන්න ලෑස්ති වෙන්නේ Supreme Radio Request Friday. දවස ඒ වගේ ම තව චුට්ටම චුට්ටකින් TikTok එක පැත්තෙන් ලයිව් එකක් එනවා. ඒ පැත්තට ජොයින් වෙන්න හොයා රෙඩි වෙලා ඉන්න. එහෙමනම් දෙකට මහගෙන ඉන්න. ඔයා වහගෙන ඉන්නේ Supreme Radio Request Friday. වෙලාවත් මතක් කරන්නම්. උදේ 10යි විනාඩි 9යි දැන් වෙලාව 5.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලා මතක් කරන්න උදේ 10යි විනාඩි 16යි දැන් වෙලාව. ඔයා ගමන තනියම ගියත් කමක් නැහැ. ඔයාව පල්ලෙහාට අදින අය එක්ක ගමන යන්න එපා. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: Number 20.
5: සායම් කීරිලි කොහේ කින්දෝ.
4: Number 5.
6: සාඩි කපලසා කවි මැච් කියාරේ.
7: Saturday. Weekend එක හැපනින් කරගන්න.
1: එදා බෙදා තොර ජනප්‍රිය සින්දු.
8: Oh God.
1: එක දිගට එක පැනට. සිනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
8: Supreme Radio. Radio. Super Hits 20 with Hasita.
9: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
10: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
11: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
12: Tempo Town
11: with Ashi.
13: මගේ රට

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ හඳහනේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තිය රම්බඩ නාලනී රත්නායක.
1: මගේ නම නාලනී රත්නායක. මම රම්බඩ. මට හඳහනේ සුපිරිතයාගේ ලැබුණා ජාතික ලොතරැයි මණ්ඩලේ. මම නොකඩවා ටිකට් ගන්න දිනුම බලාපොරොත්තු වෙන තමයි දිනුම් ගත්තේ. මින් ඉදිරියටත් දිනුම් ගන්නවා. මීට වැඩිය දිනුමක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අනිත් අයටත් මම කියන්නේ පුංචි රුපියල් 40ක් වේදන් කරලා ටිකට් එකක් ගන්න. ඇත්තටම ලොකු දිනුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රුපියල් 40ක් වේදන් කරාට ලැබෙන ප්‍රමාණය විශාලයි. වේදන් කරාට කවදා හරි දවසක තමන්ට දිනුමක් ලැබුණොත් හිතෙනවා මේ රුපියල් 40ක් යොදවපු එක ලොකු දෙයක් කියලා.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. සුප්‍රීම් රේඩියෝ.

89.1 89.3 Supreme Radio.

0: දැක්කරන්නන් උදේ 10යි විනාඩි 32යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තැකි දෙන තැකි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
3: මල්ලි කොරෝනාගල් ටිකට් ටිකක් දෙන්න ප්ලීස්.
0: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් ටිකක් පොෂ් විදියට.
3: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
4: පිටරට උදවියමයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකො.
3: අයියෝ මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
2: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
5: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
0: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ 89.1 89.3
7: සුප්‍රීම් රේඩියෝ.

0: සුබදාවල කෙතෝතුනි වෙලවදවල 12යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ පොළොවෙ පලේ කොතන ඇහේ සුප්‍රීම්

0: සුප්‍රීම් රේඩියෝ.
1: ඔයා ගමන තනියම ගියත් කමක් නැහැ. ඔයාව පල්ලෙහාට අදින අය එක්ක ගමන යන්න එපා. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි
2: පැඩි වෙලා. අංක එකයි ලග්න එකයි.
3: 100ක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
3: 2500ක් අතේ. අංක තුනට.
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ ලොව සුන්දරතම පාරාදීසේ
1: මන්න බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම යමු සංචාරයක්
2: Travel with Supreme
1: සතිය දවස් පහේම
3: The Welcome Show අහන්න
4: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: සුබ දවසක්
2: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තෑගි වැඩි වෙලා
5: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

රයිට් හිතවතුනි, වෙලාව දවල් 12:18 දැන් FM 89.1 89.3 යාම හගෙනින්නේ සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ. ඉතින් සිකුරාද කියලා කියන්නේ වා දන්නෝ. වාට පුළුවන් ලස්සනම ලස්සන සින්දුවලට ඔයා කැමති කෙනෙක්ව එකතු කරගන්න, වගේම වෙලාවට ගැළපෙන ටයිම් එකට සෙට් වෙන සින්දුවක් අපින් ඉල්ලුවොත් අපි ලෑස්ති වෙලා ඉන්නවා ඒ සින්දුවාට ලබා දෙන්න. රයිට්, ඉතින් අපිට කුවේට් වලින් අපිව අහගෙන ඉන්නවා, බලාගෙන ඉන්නවා තිවංක කුමාරවත. බොහොම ආදරෙන් මතක් කරනවා. ඒත් එක්කම ඉෂී ඉන්නවා අපිත් එක්ක නවසීලන්ත පැත්තෙන්. අපේ අංජුනීන සෝරි එෂී නෙමෙයි ඉෂූ ඉන්නවා. ඉතින් මේනක සඳරුවන් මතක් කරනවා. දිලක්ෂ ඉන්නවා අපිත් එක්ක. සිරිවර්ධන ඉන්නවා. අයියේ සිරිවර්ධන අයියේ ඉන්නවා අපිත් එක්ක. රසික සම්පත් ඉන්නවා. අශාන් ඉන්නවා. ගාමිණී ඉන්නවා. ඊපස්සේ ටෙරි ඉන්නවා. ඒත් එක්කම සාරා ඉන්නවා. මැනිකේ ඉන්නවා. මේ විදිහට කට්ටිය අපිව අහගෙන ඉන්නවා. ඉෂූ කියනවා ෆ්‍රයිඩේ ෆන්ඩේ කියලා. කොහොමද අයියේ කියලා අහලා තිනව නෆාෂ. අපි හොඳින් ඉන්නවා. රයිට්, ඔය හැමෝටම ගැළපෙන සින්දුවක් මම දෙන්න යන්නේ. ඉතින් ඔක්කොම එකතු කරගෙන අපි දිනන අද හරිම හැපනින් සින්දු ටිකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඉතින් යන්න එපා, දවල් 2 වෙනකන් ලයිව් එකේ ඉන්නවා. ඉක්මනට TikTok එකේ පැත්තට යන්න, ගින් සර්ච් කරන්න සුප්‍රීම් රේඩියෝ කියලා අපේ ලයිව් එක ඔන්න වෙලා තියෙනවා. වෙලාව දවල් 12:19. කොහේ කොතනක තැනේ විදෝ අපට ලෝකයක්.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: හරිනෙ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
2: ආ කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
3: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන්ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
2: ආ සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
4: බෝරින් සන්දේ හැපෙන්න කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
5: සුප්‍රීම් මියුසික් සන්දේ.
4: ඉනිදා උදේ 9:00ට.
3: ඉගෙනන සර්.

0: Request Friday. Geetaya Vindinamaha. Supreme Request Friday.
1: සුබදහවලක් හිතවතුනේ වෙලාව දවල් 12යි විනාඩි 32යි. ඉතින් අපි TikTok live එකට එන්න කියලා වට ආරාධනා කරනවා. ඉක්මනට මේ පැත්තට එන්න. ඉතින් අපි දවල් 2 වෙනකම් මේ පැත්තේ ඉන්නවා. වට මේ පැත්තට ආවොත් පුළුවන් අපිත් එක්ක සාකච්ඡාවට මදුන් වෙන්න නේ. අපි බොහෝ දේවල් සාකච්ඡාවට මදුන් කරනවා. ඉතින් මේ මතක් කරන්න ඕනේ මේ අපේ WhatsApp දුරකථන අංකය 0718-893-893 අපේ WhatsApp දුරකථන අංකය ඔන්න ඔන්න වෙලා තියෙනවා. වට පුළුවන් මේ පැත්තට WhatsApp message එකක් දාන්න. එතකම වට හැකියාව තියෙනවා මේ පැත්තට දුරගතන එමුතුමක් ලබා දෙන්න. 0112-510-510 අපේ හොට්ලයින් එක ඔන්න ඔන් වෙලා තියෙනවා. මට පුළුවන් මේ පැතර කතා කරන්න. ඉතින් කීප දෙනෙක් මැසේජස් ඉවලා තියෙනවා. අපි මඩපාතින් ලක්ෂ්මන් ඇතුළු පිරිස එකතු කරගන්නවා. රංජනී කෝට්ටෙන් එකතු කරගන්නවා. එතකම සමරසිං ඇතුළු කණ්ඩායම සේරුවාවිල පැත්තෙන් පොළොනරුව පැත්තෙන් අපි වහගෙන ඉන්නවා කියලා තියෙනවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. Right, ඉතින් මේ පැත්තේ අපි මතක් කරන්න ඕනේ TikTok live එක පැත්තේ බොහෝ දෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. නෙත්පිනි ඉන්නවා, හංසන ඉන්නවා, නිමාෂා ඉන්නවා. ඒත් එක්කම අනාෆාෂා ඉන්නවා. ඉතින් ඒත් එක්කම තරංග ඉන්නවා. මයි ලව් කියලා එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඔය හැමෝම එකතු කරගන්න බොහොම ආදරෙන්, ප්‍රභාත්වත් අ බොහොම ආදරෙන් එකතු කරගන්න. Right, අපි යනවා ලස්සනම ලස්සන සින්දුවක් අහන්න. Right, මේව අහන්න නම් ඉතින් සුප්‍රීම් රේඩියෝ අහන්න ඕනේ. බද්‍රිකා විජේසුන්දරවත් එකතු කරගන්න යත් ඉන්නවා කියලා කියන්නේ කියලා දැන් මැසේජ් එකක් දැම්මා. වෙලාව දවල් 12:34යි. රික්වෙස්ට් ෆ්‍රයිඩේ අහන්න දවස පුරාවට සුප්‍රීම් රේඩියෝ එකෙන්.

0: සුප්‍රීම් රේඩියෝ අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවේ ආගිය යුතුක මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
3: ටෙම්පෝ ටවුන්
2: with ආශි.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patala gannatu patan ganna satiya dawas pahema ude hatata The welcome show.
1: අනුග්‍රහය.
5: සුබ දවසක්.
1: අලුත් වෙලා.
5: පහසු වෙලා.
1: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුබදාවල හිතවතුනි වෙලවදවල් එකයි විනාඩි දෙකයි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.1 Supreme Radio. Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ.
1: ඔයා ගමන තනියම ගියත් කමක් නැහැ. ඔයාව පල්ලෙහාට අදින අය එක්ක ගමන යන්න එපා. සිහි නැතිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: වැඩි වැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක තුනට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: Supreme Request Friday.
1: මෙලවදවල් එකයි විනාඩි 11යි හිතවදුනේ ලස්සනට එකේ ඉලක්කම් පෝලිමත් තියෙනවා. අද Friday කියන්නේ සිකුරාද කියලා කියන්නේ. Supreme Radio Request Friday ක්‍රියාත්මක කරන දවස. Request Friday කියලා කියන්නේ දන්නේ තේර දැනගන්න මම කියන්නම්. ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් කරන්න, මැසේජ් කරන්න, නැත්නම් TikTok live එකට ඇවිල්ලා අපිට කමෙන්ට් එකක් විදිහට ආසින්දු අපිට කියන්න. වෙලාවට ගැලපෙනව නම් අපිට දෙන්න පුළුවන්කමක් තියෙනව නම් නොදී ඉන්නේ නෑ රත්තරන්. රයිට්, ඉතින් මේ පැත්තට කෝල් කරපු මැසේජ් කරපු කට්ටිය මතක් කරන්නත් ඕනේ. අපිත් එක්ක ඉන්නවා අරුවන් ලක්මාල්, ඊත් එක්කම රංග ඉන්නවා අපිත් එක්ක, මහේෂ් ඉන්නවා අපිත් එක්ක, ඉෂූ ඉන්නවා අපිත් එක්ක, සෝරි ඉරෝෂා ඉන්නවා අපිත් එක්ක, අරුණ ප්‍රියංකර ඉන්නවා අපිත් එක්ක, හින්දි සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා, සම්පත් ඉන්නවා අපිත් එක්ක, ඉතින් දවල්ට කෑවද කියලාත් කට්ටිය අහලා තිනවා. බලනවා හරිම සතුටින් ඉන්නේ, මොකද දන්නවද කවුරු නැතුණත් මම දන්නවා මේ ලයිව් එකේ අපිත් එක්ක ඉන්න කට්ටිය හැමදාම අපිත් එක්ක ඉන්නවා කියලා. රයිට්, ලයිව් එක ෂෙයා කරන්න කියලා මතක් කරනවා. ඒත් එක්කම TikTok අපි ෆලෝ කරලා ඉන්න කට්ටියට කියන්නේ යන්න අපේ Facebook පිටු දෙකක් තියෙනවා. ඒ Facebook පිටු දෙකම අනිවාර්යෙන් ෆලෝ කරලා තියාගන්න. ඒත් එක්කම අපේ YouTube channel එක subscribe කරන්නත් මතක් කරනවා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ අපේ Insta page එකක් තියෙනවා, ඒකත් ෆලෝ කරලා තියාගන්න හිතවතුනේ. රයිට්, අපි නදීකත් එක්ක පොඩ්ඩක් කතා කරන්න යන්නේ. ඔයා දන්නවද නදීක කවුද කියලා? දන්නේ නැත්නම් දැනගන්න මේ සින්දුව අහන්න.

0: අවසාන ප්‍රශ්නය. ආශාපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
3: Tempo Town
2: with Ashi.
4: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහැනේ.
1: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
5: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන් ගුදසන හනෝනේ.
2: චච් චච් චච් අසු නවයයි එක අසු නවයයි තුන.

0: Request Friday.
1: Geetaya Vindinamaha.
0: Supreme Request Friday.
2: වෙලාව දවල් එකයි විනාඩි 27යි හිතවතුනි මැණිකේ මම ආයේ ගෙදර එනවා මට හරි කේන්ති යනවා කියලා කියන්නේ කවුද? දැන් අපිට කට්ටිය කතා කරලා අහනවා මැණික කෙනෙක් ඉන්නවද? මැණිකක් ඉන්නවද කියලා අහනවා කට්ටිය ඕගොල්ලෝ කතා කරලා. දැන් මේ පැත්තේ මැණික් පිළිබඳ ප්‍රශ්නයක් අපේ TikTok live එක පැත්තේ ඔයාලට පුළුවන් අපිව අහනා වගේම අපිව බලන්නත් අපේ TikTok live එකට ආවුත් යන්න TikTok එකට ගිහින් search කරන්න Supreme Radio කියලා. අපේ මං හිතන්නේ ඇක්ටිව්ම ක්‍රවුඩ් එකක් ඉන්නේ අපිට නේ, හරිම ඕගනික් නේ, හරිම يعني ඇත්තම ක්‍රවුඩ් එකක් ඉන්නේ අපිට. අපි හරි ආදරේ ඒගොල්ලන්ට. ඉතින් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ රටේ ඉඳන් අපි වහගෙන ඉන්න ගොඩාක් කට්ටිය ඉන්න වැඩ කරන ගමන් අපිව මේ වැඩ අස්සේ අපි වහගෙන ඉන්න කට්ටිය ඉන්න. ඉතින් සමහර කට්ටිය අපි වහගෙන ඉන්නේ හරි අමාරුයි. ඉතින් කොහොම හරි AirPods දෙකෙන් නේ කොහොම හරි Android දෙක ගහගෙන හරි අපි වහගෙන ඉන්න කට්ටිය අපි බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතින් ජපානයේ පැත්තේ ගොඩ දෙනෙක් අපි වහගෙන ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ව මතක් කරනවා. එතකම බණ්ඩාර අයතුළු කොරියාවේ ඉන්න ගොඩක් කට්ටිය අපි මේ වෙලාවේ වහගෙන ඉන්නවා. එතකම මහේෂ් අතුළු කට්ටිය සෝල් නුවර ඉඳන් අපි වහගෙන ඉන්නවා කොරියාව පැත්තෙන්. දකුණු කොරියාවේ හැමෝම මතක් කරන බොහොම ආදරෙන් නේ. හැමෝම රට යන්නේ නේ. ගොඩක් කට්ටිය රට යන්නේ ලංකාවේ තමන්ගේ ආදරණීයයන්ව දාලානේ. ඉතින් ආයේ එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. යන්නේ කොහොම හරි නේ. තමන්ගේ ජීවිතේ අපේ වචනෙන් කියනවනම් කොහොම හරි ගේමක් ගහලා එන්න තමයි යන්නේ. තමන්ගේ හීන ඔක්කොම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන හැමදාම අපිත් එක්ක ඉන්න කිසිම පාළුවක් දැනෙන්නේ නැති වෙයි ඔයාට. රයිට්. ඉතින් එතක මතක් කරන්න ඕනේ මේ පැත්තේ ඉන්න කට්ටිය. මේ පැත්තේ හන්සන ඉන්නවා අපිත් එක්ක ලයිව් එකේ එක දිගටම. එතක මතක් කරන්න ඕනේ නෆාෂා ඉන්නවා අපිත් එක්ක, නිප්පා ඉන්නවා අපිත් එක්ක, කෞෂිය බොහොම ආදරෙන් මතක් කරනවා, මහේෂ් ඉන්නවා එයාවත් බොහොම ආදරෙන් මතක් කරනවා, රුවන් ලක්මාල් ඉන්නවා අපිත් එක්ක, එතකම සම්පත් ඉන්නවා, එතකම ඉෂානි සඳමාලිවත් අපි එකතු කරගන්නවා. මේ විදිහට ගොඩක් කට්ටිය අපිත් එක්ක ඉන්නවා. මේ කට්ටියව ටික ටික මතක් කරනනම් ඒත් එක මතක් කරන ඕනේ WhatsApp පැත්තට message එකක් දාලා තිනෝ දේශප්‍රිය මාවනෙල්ලෙන් අපිව සද්දේට මහගෙන ඉන්නවා කියලා. දේශප්‍රියගේ කඩේ කට්ටිය හැමෝම අපි බොහොම ආදරෙන් එකතු කරගන්නවා. Mr. Crush අපිට message එකක් දානවා TikTok පැත්තට hi කියලා. Hi Mr. Crush. Mr. Crush කියන්නේ මං හිතන්නේ ආ ගොඩක් කට්ටියගේ crush එකක් වෙන්න ඇති. රයිට්. ඒතක මතක් කරන්න ඕනේ දේශාන් වස්කඩුවෙන් අපි බොහොම ආදරෙන් එකතු කරගන්නවා. හැමදාම වගේ වර්ක්ෂොප් එකේ සෙට් එකක් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන්නේ. අපෙන් ලස්සන සින්දු ඉල්ලපු හැමෝටම මං ගන්න දෙනවා මේ සින්දුව.

0: වැඩි හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
1: පෙරලිකාර සඳුදා සුවබර අඟහරුවාදා
2: ආසාත්මිකතාවය සමාරක් වෙලාට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා
3: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
1: රස පිරි බ්‍රහස්පතින්දා
4: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදන පෙරල ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Lucky Hunter.

0: සුප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වග
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
3: එම මෙහෙම
4: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කැෆේ විත් නිමේෂා.
8: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
9: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
10: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
11: The welcome show.
12: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven patala gannatu patan ganna satiya davas pahema ude hatata
11: the welcome show
10: anugrahaya
13: nlp hadahana lankave wedima tagi dena tagi avastha wedimalu traiya nlp hadahana obath adama nlp hadahada

0: Request Friday.
1: ගීතය විඳින්න මහා
0: Supreme Request Friday.
2: රයිට් හිතවතුනේ වෙලාව දවල් එකයි විනාඩි 52යි. ඉතින් මට වෙන් වෙලා තියෙන වෙලාව අවසන් වන බැවින් මට යන්න තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට නිමේෂය වෙලා තියෙනවා සින්දු කැෆේ අරගෙන. මේ අපි මේ පැත්තේ TikTok live එක පැත්තේ බොහෝ දේවල් සාකච්ඡාවට බඳුන් කළා. මේ සැහෙන දේවල් මගේ ජීවිතේ පිළිබඳ ගොඩාක් තීන්දු තීරණ ගන්නවා මේ අපේ ඔෆිස් එකේ කට්ටිය වගේම. ඊට පස්සේ විශේෂයෙන්ම TikTok live එකේ කට්ටිය. ඔව් ඒක තමයි. රයිට්, දැන් මට යන්න වෙලාව උදා වෙලා තියෙන. අපිට යන්න වෙලාව උදා වෙලා කියලා විවිධාකාරයෙන් පණිවිඩ ලැබෙනවා. එහෙනම් ඉතින් මම කියන්නේ හැමදාම වගේ ෆ්‍රයිඩේට කියනවා මේ සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම මේ වීකෙන්ඩ් එකේ කරන්න තියෙන දේවල් ඔක්කොම පරිස්සමෙන් කරන්න. මේ කාලගුණ තත්ත්වය එච්චර හොඳ නැහැනේ. වර්ෂාපතනයේ හිට මෙට ඇදහැලෙනවා. එහෙනම් අපි ගිහින් එන්න සතුටින් පරිස්සමෙන් ඉන්න ලස්සනම ලස්සන සින්දුවක් දීලා තමයි යන හදන්නේ. ආයි හම් වෙන්නේ සඳුදා දවල් 12ට. එදගම් සතුටින් පරිස්සමෙන් ඉන්න සුබ දවසක්. මං මැක්. ජයෙන් ජයම වේවා.

89.3 Supreme Radio. Supreme Radio. Maker.

0: Request Friday. கீதையவின் தினமாக Supreme Request Friday.
1: තියෙනවා. ඒ වගේම බිඳුවේ 718 89 3 89 3ට WhatsApp message එකක් දාලා ඔයා කැමතිව සිඳුව මගෙන් request කරන්නත් ඔයාට පුළුවන්. ඒ වගේම www.supremeradio.lk කියන අපේ website එකෙන් ඔයාට පුළුවන් අපිව online අහන්න. ඒ වගේම TikTok live එකක් ඇවිල්ලා ඉන්නේ. කටින් මතක් කරනවා අපේ live එකට එන්න. ලයිව් එක ඇවිල්ලා තවට පුළුවන් ඔයා කැමතිම සින්දු අද මගෙන් රික්වෙස්ට් කරන්න. එහෙනම් ඉතින් අපි රික්වෙස්ට් ෆ්‍රයිඩේ මේ පැය දෙක මාත් එක්ක තමයි ඒවා ටීන තියෙන්නේ. මම දන්නවා මම එනකම් මග බලාගෙන හිටියා නේද? මැට් මට කිව්වා. රයිට් එහෙනම් හවස 4 වෙනකම් මම වහගෙන ඉන්න. 2:07 දැන් මන්නිමේෂා.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: ඔයා ගමන තනියම ගියත් කමක් නැහැ. ඔයාව පල්ලෙහාට අදින අය එක්ක ගමන යන්න එපා. සිහින දිනන ජැක් රාහි දවසකට පාරක යන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: ඩැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: 100ක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ. අංක තුනට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ
1: දෙවනව දවල් දෙකයි විනාඩි 15යි.
2: සුබද
1: අලුත් වෙලා
3: පහසු වෙලා
4: ඇගි වැඩි
3: වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
7: සුවඳ දැනි දැනි දැනෙනවා.
8: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night.
6: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
9: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
10: 89.1 89.3 Supreme Radio.

මතකයි වෙනට විස්සයි දැන් වෙලා වයිතන් අද රෙක්වස්ට ෆ්‍රයිඩේන නමින්ම තේරෙනවන රික්වස් තමයි අද දෙන්නේ. අද මම කැමති සිින්දුත් මම දාගෙන පලේ කරගන්නවා. ඇයනේ මමත් අසිදු තේරවන නේද? එහෙම තමයි මම කැමති සිදුත් මං පලේ කරගන්න ඔයා කැමති සිින්දුත් මං අද පලේ කරනවා. බිඳුවේ 112 510 510ට කෝල් කරලා වාඩි පුළුවන් මේ පැත්තට ඔයා ආස සිින්දුව මගෙන් කෝල් කරලා ඉල්ල ගන්න. එමනතම් බිඳුවයි 718යි 893යි 893ට WhatsApp මෙසේජ් එකක් කියවලා ඔයාට පුළුවන් ඔයා ආස සිින්දුව මගෙන් WhatsApp මෙසේජ් එකක් කියවලා ඉල්ල ගන්න. එහෙම නැත්නම් එන්නනේ අපේ TikTok live එකට සින්දු සේල් දාලා තියෙන මේ පැත්තේ. ඔකම සින්දු අකුණ live එකට ඇවිල්ලා comment කරලා මගෙන් ඉල්ල ගන්න ඕනට පුළුවන්. ඔන්නේ විදිහට live එකට ඇවිල්ලා comment කරලා ඉල්ලගත්තු සින්දුවක් තමයි ඔන්න දැමම ලෑස්ති කරගෙන ඉන්නේ. අපේ Pink Panther හේවත් Rush Boy තමයි මගෙන් මේක request කළේ. එයා මගෙන් මේ සින්දු හැබැයි අමුතුම විදිහකට තමයි request කළේ. හරිද? Red Peanut White Peanut කියලා. එහෙනම් අද මම සිංහලට පරිවර්තනය කරන්න රතු රට කජු සුදු රට කජු. 9:22

0: 20.
1: Sayam kirilli kohe ke hindu.
0: Number 5.
2: Saadi ke palsa kabhi match ki aare.
3: Saturday. Weekend ek happening karaganna.
4: Eta beta tore janapriya sindu.
5: Oh god.
4: Ek dikata ek palata. Sinsurada ude 10 indan daval 12 wenakal.
3: Supreme Radio. Super Hits 20 with Hasita.
6: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
7: මල්ලී කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට
8: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රෑලට
9: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
8: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
6: හරි අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
10: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
11: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
12: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න
13: අසුනවියයි එක අසුනවියයි තුන සුප්‍රීම් රේඩියෝ රේඩියෝ සුප්‍රීම් රේඩියෝ වාකී හඬ වාකී රටේ

0: Request Friday.
1: ಗೀತೆಯ ವಿಂದಿನ ಮಾಹ
0: ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ.
2: දෝල්දක විනාඩි 39යි දැන් වෙලාව. තවත් රික්වෙස්ට් එකකට තමයි යන්න ලෑස්ති වෙන්නේ. මේ වෙනකොට ලයිව් එකේ කට්ටිය මගේ රික්වෙස්ට් ඉල්ලගෙන ඉල්ලගෙන යනවා. පොරොන්දු වෙනවා යන්න කලින්ගේ හැම රික්වෙස්ට් එකක්ම දීලා තමයි මම යන්නේ. ආශිත් එක වලියක් දාගෙන හරි කමක් නැහැ, මම මෙතන ඉඳලා ඉස්දුරික දීලා තමයි යන්නේ. සත්තයි විදුලිකයි දෙකයි 510 510ට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් අද දවසේදී ඔයාගේ හිත ඉල්ලන සින්දුව මගින් ඉල්ල ගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් 0718893893 WhatsApp message එකක් දාලා තවගේ සින්දුව මගින් ඉල්ල ගන්න. එහෙම නැත්නම් අපේ TikTok live එකට එන්න, live එකට වෙලා ඔයාට පුළුවන් comment කරන්න ඔයා ආසම සින්දුව. ඉතින් ඒ විදිහට සීෂෙල්ස් වලට යන්න ඕනේ. සීෂෙල්ස් වලින් මට රික්වෙස්ට් එකක් ආවා මෙන්න මේ සින්දුව දෙන්න කියලා. මොකද්ද මේ සින්දුව? බලමු අහලා. ඔන්න අපේ මෙවන්ගේ තමයි මේ රික්වෙස්ට් එක. අහගෙන ඉන්න හවස 4 වෙනකම් මම මෙතන. දවල් 2:46 දැන්.

0: නවයයි එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දෙවලම දවල් දෙකයි විනාඩි 45යි.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The Welcome Show.
5: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන හිනාවෙලා ආසාවෙන් පටල ගන්නතු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට.
4: The Welcome Show.
3: අනුග්‍රහය.
6: සුබ දවසක්.
1: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
10: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
11: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
10: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
12: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙන මියුසික් වයිබ් එක.
4: සුප්‍රීම් මියුසික් සන්දේ.
12: ඉනිදා උදේ 9ට.
11: ඉගෙන ගන්න සර්.
13: 89.1 89.3
0: සුප්‍රීම් රේඩියෝ.
4: Supreme Request Friday.

0: Request Friday.
1: ಗೀತೆಯ ವಿಂದಿನ ಮಹಾ
0: ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ.
2: දවල් දෙකයි විනාඩි 50යි දැන් වෙලාව. රික්වෙස්ට් එකකට තමයි ලෑස්ති වෙන්නේ. දැන් මම කලින් දුන්නේ අපේ TikTok live එකේ කට්ටිය මගේ රික්වෙස්ට් කරපු සින්දුනේ. දැන් මම යනවා මට මේ පැත්තට කතා කරපු කෙනෙක්ගේ රික්වෙස්ට් එකක් දෙන්න. ඉතින් මොනිටුවෙන් මට කතා කර අපේ මැනිකේ. ඉතින් මැනිකේ කතා කරලා කිව්වා මම පොඩ්ඩක් වෙනස් වෙලාලු. මම දියුණු වෙලා. මං කිව්වා ඉතින් හැමදාම අපිට එක වගේ ඉන්න බෑනේ නේද? දියුණු වෙන්න බෑ නේද? ඒ ඉතින් ආදරේට කියන්නේ මම දන්නවා. ඉතින් ඔන්න මැනිකේ ඔයා ඉල්ලපු සින්දුව තමයි දැන් මම ඊළඟට ලෑස්ති කරලා තියෙන්නේ. අපි අහමු වහන්න කලින් මං අට මතක් කරා නම් ඔයා කොහොමද මේ පැත්තට එන්න ඕන කියලා. විදුව 112 510 510ට කෝල් එකක් දීලා මේ පැත්තට එන්න පුළුවන්. එහෙමත් නැත්නම් 0718 89 89 3ට WhatsApp මැසේජ් එකක් එවලා ඔයා කැමති සින්දුවද මගෙන් ඔයාට ඉල්ල ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ ලයිව් එකට එන්න පුළුවන් ඔයාට. මේ වෙලාවේ TikTok live එකක් මම ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපේ ලයිව් එකට ඇවිල්ලා ඔයාට කමෙන්ට් කරන්න පුළුවන් මේ සින්දුව මට දෙන්න කියලා. right, එහෙනම් අපි යහන්න යන්නේ අපේ මැනිකේ මගෙන් request කරපු සින්දුව. දවල් 2:51 දැ

සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා. Supreme Radio.

0: ගුඩ් ඉවෙනින්ග්. දැන් වෙලාව හවස 3යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.

89.1 89.3 Supreme Radio. Supreme Radio.

0: Request Friday. கீதைய விந்தின்ன மாஹா. Supreme Request Friday.
1: විනාඩි 7යි දැන් වෙලාව. ඉතින් ඔන්න ඉක්මනට යන්න ලෑස්ති වෙන්න අපේ TikTok live එක පැත්තට. යාළුවෝ ගොඩක් ඉන්නවා ඒ පැත්තෙන් මම මතක් කරරකා. සුබුරුදු විදියට මගේ ලයිව් එකට ඇවිල්ලා පළවෙනි කමෙන්ට් එක දැම්මේ වරුණි ප්‍රියන්ති. ඉතින් වරුණි ඔයාව තමයි මම ඉස්සලාම එකතු කරගන්නේ. ඒ වගේම සාශි ඉන්නවා, හිනදු බෙන් අපේ දේශාන් ජයලිංගිඩ, මනෝජ් ඉන්නවා, චන්දන ඉන්නවා, ශලින්ද සිල්වා ඉන්නවා, කුමා ඉන්නවා, සුතෝ ඉන්නවා, ලෝරන්ස් අල්ෆෝන්සෝ ඉන්නවා, තරු ඉන්නවා, ප්‍රදීප් ඉන්නවා, මෙතුළු ඉන්නවා, අපේ පින්ක් පැන්තරත් මතක් කරන්න ඕනේ, සමියා ඉන්නවා, ලයන් ගර්ල් ඉන්නවා, මෙවන් සීෂෙල්ස් වලින් අපිත් එක්ක එකතු වුණා. ඒ වගේම ඉෂානි සඳමාලි ඉන්නවා, සුජාන් ඉන්නවා, නිමේෂා නෙවෙයි නිමාෂා. ඒ වගේම හිමි සුබසිංහ ඉන්නවා, හේමන්ත ඉන්නවා, මිකි ඉන්නවා, රස්බී ඉන්නවා, පොළොන් අරුවෙන් හල්ක් ඉන්නවා, සසිදුව ඉන්නවා, සසිදුව මතක් කරන්න ඕනේ, ජපන් වෙලින් ෆයිරෝස් ඉන්නවා, ඒ වගේ අපේ නෆාෂා ඉන්නවා, දුෂන් ශාන් ඉන්නවා, පසුදුව ඉන්නවා, සවුත් කොරියා වලින් කාලෙකට පස්සේ අපිව බලන්න මේ පැත්තට ඇවිල්ලා අපිව මතක් වෙලා. ඒ වගේම දාස මෝටර්ස් එකෙන් ඔන්න රෝෂන්ට ලස්සන සින්දුවක් ඕනේ කියලා කිව්වා. අනිවාර්යෙන්ම ලස්සන සින්දුවක් දෙන්නම්. හෝම ආගමින් තමයි අපිට කෝල් එක ආවේ. ඒ වගේම රුවන් ලක්මාලි ඉන්නවා, නවචනා ඉන්නවා, රුවන් ඇඹිලි පිටියෙන් තමයි අපිත් එකතු වෙන්නේ, චේතනා කල්හාරි ඉන්නවා, තරංග ඉන්නවා, පසුදෝ ඉන්නවා, ශමත් ඉන්නවා, දිනා ඉන්නවා, කටන් වලින්, ඒ වගේම මාලදිවයිනෙන් අපේ හෂ්මිත් ඉන්නවා. එතකම ඉන්දියාව වලින් ඔන්න අපේ රිෆාත් ඉන්නවා. රිෆාත්ත් ගොඩක් ආදරෙන් ඔන්න ඊළඟ සිද්ධුවට මම එකතු කරගන්නවා. ඒ වගේම ජපානෙන් අපේ සසේ ඉන්නවා, සසේවත් මතක් කරන්න ඕනේ. එතකම පතිරණ ඉන්නවා. ඒ වගේම තව කවුද ඉන්නේ? දිල්රු. දිල්රු ඔන්න ඔයාවත් ඊළඟ සිඳුරු ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. නිමාෂ සිල්වා. ඒත් එක්කම ශේතනා ඉන්නවා, රක්ෂි ඉන්නවා, රුක්ෂි ඉන්නවා, ගමගේ ඉන්නවා, ඒත් එක්කම කසුන් සංචීව ඉන්නවා. මේ විදිහට තමයි යාළුවෝ සෙට් එක ඉන්නේ. එහෙනම් මේ කට්ටියව එකතු කරගෙන ඊළඟ රික්වෙස්ට් එකට තමයි යන්න ලෑස්ති වෙන්නේ. ටික දුරේ ඉඳන් තමයි මේ රික්වෙස්ට් එක අපිට ආවේ. ටිකක් දුරයි, සවුත් කොරියා වලින් තමයි මගේ මේක රික්වෙස්ට් කරේ අපේ පසිදු. එහෙනම් ඔන්න අපි කහමල්ලත් අහන්න යන්නේ. හවස 3යි, වෙනාඩි 9යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: ඔයා ගමන තනියම ගියත් කමක් නැහැ. ඔයාව පල්ලෙහාට අදින එක ගමන යන්න එපා. සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: දැඩි පැඩි වෙලා.
2: අංක එකයි ලග්න එකයි.
1: සියයක්ම ඔබ යතේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක් වාතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක 3ට.
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් පොණ්ඩයකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රස පිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හෝදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා උදේම යමු සත්‍යාරයක්
5: Travel with Supreme
4: සතියේ දවස් පහේම
3: The Welcome Show අහන්න
5: අසු නවයයි තුන Supreme Radio

0: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
1: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියන්නේ.
2: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
2: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
5: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
3: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patala gannatu patan ganna satiya dawas 5ma udey 7ta The Welcome Show.
1: Anugrahaya
6: NLP hadahana Lankawē wedima tægi dena tægi avastha wedima lotraya NLP hadahana obath adama NLP hadahada bala ganna
7: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Makihanda. Makihanda.

0: නවයයි එකෙන් 89යි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු ඉස්සරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන

0: දැන් බලාව හවස හතරයි වෙනාඩි එකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙන් දිලේ පොළොවෙන් බලේ

0: Request Friday.
1: கீதைய விந்தின் மாஹா.
0: Supreme Request Friday.
2: ආපු ගමන් පිස්සු ඇදලා වගේ කියවන්න එපා දෙයියෝ. අද සිකුරාදා, හෙට සෙනසුරාදා, අම්මෝ ආයි හිට සෙනසුරාදා, අපි නිවාඩු. ගිය සතියේ සුප්‍රීම් වීකෙන්ඩ් තරුව වුණේ මම. හැබැයි මේ සතියේ මාව බලාපොරොත්තු වෙන්න එපා, මම නැත. රයිට්, එවනට මං වෙනුවට තව තරුවක් ඉන්නවා. එතම අපේ නිමේෂා ඉන්නවා වීකෙන්ඩ් එකේ. ඔන්න වීකෙන්ඩ් එක පුරාවට ඔයගලට ඉන්න පුළුවන් කියලා මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි, අද සුප්‍රීම් රික්වෙස්ට් ෆ්‍රයිඩේ. ඔයගල අහන්න කැමති සින්දු මේ පැත්තට මැසේජ් කරන්න මට පුළුවන් නම් විතරක් මම දෙනවා. මොකද සින්දු 100ක් විතර ඉල්ලනකොට මට ඉතින් එකක් විතර දෙන්න පුළුවන්. 0718893893 WhatsApp කරලා සින්දු ඉල්ලන්න පුළුවන්. නැත්නම් 0112510510 hotline එකට call කරලා සින්දු ඉල්ලන්න පුළුවන්. එසේත් නැත්නම් ඔබට පුළුවන් සජීවී කරන අත්දැකීමක් ලබා ගන්න මැදිරි ඇතුළ සිද්ධ වෙන්නේ කුමක් කියලා බලන්න යන්න. ඕ! සින්දු අන්නොන්නම් යන්න TikTok එකට සින්දු අන්න පුළුවන්. TikTok live එකේ ඉන්න මම මේ වෙලාවේ Supreme Radio TikTok fan page එක follow කරලා live එකට set වෙන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. වැඩි වෙලා ගන්න ආද අඩුවෙන් කතා කරලා වැඩිපුර සින්දු දෙන දවසත් කතා මොකුත් නැහැ, සින්දු විතරයි, right? එහෙනම් පටන් ගන්නවා මේ වෙනකොට TikTok live එකට කට්ටිය එකතු වෙන ගමන් ඉන්නේ. බොහොම ස්තුතියි බලාගෙන ඉන්න ඔයාලට. බලාගෙන ඉන්න නැහැ නේ කවුරුත්. ආගෙන ඉන්න ඔයාලට කියන්නේ ඔයාලත් බලා ගන්න ඕන සජීවීකරණ අත්දැකීම විඳ ගන්න අවශ්‍ය නම් ඔන්න එන්න Supreme Radio TikTok fan page එක පැත්තට ඇවිල්ලා live එකට set වෙන්න කියලා මතක් කරනවා. මෙන්න අද මගේ කැමැතිම සින්දුවකින් request Friday පටන් ගන්නවා මෙන්න මේ විදිහට. අවසහතරයි විනාඩි

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න
4: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
5: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු
6: එම මෙහෙම
7: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
5: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද පවසව
8: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්
5: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දහවල් දෙකට සින්දු පහ

0: සුබ දවසක්.
1: අලුත් වෙලා.
0: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
0: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: Number 20.
5: සායම් කීරිලි කොහේ කින්දු.
4: Number 5.
6: සාඩි කපල්සා. කවි මැච් කියාරේ.
7: Saturday. weekend එක happening කරගන්න.
8: එදා මෙදා තුර ජනප්‍රිය සින්දු.
9: Oh god.
8: එක දිගට එක පැලට. සෙනසුරාදා උදේ 10 ඉඳන් දවල් 12 වෙනකල්.
7: Supreme Radio.
4: Radio.
7: Super Hits 20 with Hasita.
10: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
11: මොකද අනේ ඔය මේස් දෙක පටලන්? පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
12: The welcome show.
13: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patala gannatu patan ganna satiya dawas 5ම උදේ 7ට.
12: The welcome show.
8: අනුග්‍රහය.
0: සුබ දවසක්.
1: අලුත් වෙලා.
0: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

ரைட் ஓகே. அப்ப ஏனோ டிக்டாக் லைவுக்கு பார்த்துட்டு அதே மம ගීතේ ඉල්ලීම් ලබා දෙනවා සමහරය. දැන් අපේ අපේ අපේ channel එකේ play කරන්නේ නැති සමහර සින්දු ඉල්ලුවාම මට ඇත්තටම දෙන්න බැහැ. වෙලාවට මාත් එක්ක ඉතින් කට්ටිය සමහරට අවනාප වෙනවා වෙන්න පුළුවන්. සමා වෙන්න කරන්න දෙයක් නැහැ. දෙන්න පුළුවන් සීමාව ඉදගෙන මේ වෙලාවට ගැළපෙන high tempo සින්දු ඕන දෙයක් මම play කරනවා. ඉතින් පුළුවන් පුළුවන් ඒ දෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම දෙනවා. right අනිවාර්යයෙන්ම දෙනවා. කොහොම සුදුයි අපි හින්දි සිතුවක් අහන්නයි ලෑස්ති වෙන්නේ. TikTok live එකේ ඉන්න කට්ටිය මතක් කරන්න ඕයි. ලස්සන ගම්මානේ ඉල්ලනවා අනිවාර්යෙන් කස්ස සින්දුව දෙනවා. කැකිරි පැලෙන ටිකිරි හිනාවයි අන්න දෙන්න පුළුවන් සින්දුව අනිවාර්යෙන් දෙනවා. දනුෂ්ක එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. ප්‍රභාත් ඔයාව හින්දි සින්දුවක් ඕනි කියලා තමයි කියන්නේ. මధుරිකා වීරක් කොඩි නියමයි කියලා කියනවා. ඊළඟ සින්දුව දැන් දන්නවා කට්ටිය මොකද මම ප්ලේ කරන්න කියලා. කුෂ් හයි අහමු හයි ටෙම්පෝ එකක් කියලා කියනවා දමිත්තයි අනිවාර්යෙන්ම. මෙත් එක්කම භාග්‍ය ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා ඩාලින්. ශලීන් ඔයාව මතක් කරන්න ඕනි. එත් එක්කම ධනුෂ්ක මූණ වහගෙන ඉන්න මන් දන්නා හේතුව මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. අයියෝ මූණ වහගෙන ඉන්නේ කියලා දර්ශවාවත් මතක් කරනවා. ඒ වගේම ධනා ධනාගේ සින්දුව මම දුන්නා. ධනා නිලුක්ෂේ ඉන්නවා කුවේට් වලින්. හායි. ඒ වගේම රූත් ඉන්නවා ඔස්ට්‍රේලියාව මෙල්බර්න් වලින්. ඊට පස්සේ නුවා මාත් එක තරහ වුණාද දන්නේ නැහැ. තරහ වෙන නම් ඉපා ඉතින් පුළුවන් සින්දුවක් මම දෙනවනේ. අනේ රස්සාවත් පරිස්සම් කරගන්න එපැයි. ලීසින් ගෙවන්න තියෙනවානේ. අනුදාසන් හායි ආවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන්. උදය උදය සංජීව ඉදිරි සිංහ ඉල්ලපු සින්දුව දුන්නා. ඒ වගේම සස ඉල්ලුව ටැමිල් සොයින් එකක් මම දෙන්නම් සින්දුව ටැමිල් සොයින් එකක් දෙන්නම් රයිට්. ඒ වගේම හද සැලනා ඉල්ලුව එරා මං සින්දුව හද සැලනා ඉල්ලුව නෑ එයා ගෙස් කරා සින්දුව සමා වෙන්න. රයිට් ඕකේ. එහෙමනම් අපි සින්දු හන්නයි හදන්නේ. කවුරු හරි මිස් වුණා නම් සමා වෙන්න පුළු පුළුවන් විදිහට සින්දු දෙන්න. අද ටිකක් අඩුවෙන් කතා කරන දවස වැඩි සින්දු කරන දවස වලට අහගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ රෙක්ලස් ෆ්‍රයිඩේ.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහට බලා ගන්න.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලී කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට.
3: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියෝ මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
4: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ.

0: පියමං කාරහිත ඇති කොහෙද යන්න යනේ පොටකින් හවස පහය විනාඩියකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන. ඔබත් අදම NLP හඳහට බලාගන්න.

නවයයි එක 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: Supreme Request Friday.
1: හවස 5 වෙනාඩි 4යි වෙලාව දෙයියද ඒ දෙවනි පැයටත් ආවා. දෙයක් කිව්වහම තේරුම් ගන්න ඕනි මිනිස්සෙක් වුණාම. අයියෝ මිනිස්සෙක් වුණාම කියන දේක් තේරුම් ගන්න ඕනි. කවුද කවුරුන් කාවිට කවුරුන් විසින් කාහට කියන ලද්දත්. බොස් විසින් මට කියන ලද්දා. නෑ දැන් සාමාන්‍යයෙන් අපි TikTok live එකේ ඉන්නවනේ. දැන් මම මේ live එකේ ඉන්නේ. right live එකේ ඉන්නකොට comments සමහර වෙලාවට filter වෙලා එනවා. ඒ කියන්නේ සමහර comments මට එන්නේ නෑ. live එකේ ඉන්න කට්ටිය මට චෝදනා කරනවා මම ඒගොල්ලන්ගේ comments කියවන්න නෑ කියලා. ඇත්ත වශයෙන්ම මම comment කියවනවා. අපි boss උනත් මගෙන් අහනවා මේ comment කියවන්න නෑ කියන්නේ ඇත්තද? ආ right okay. boss මෙන්න මේකයි වෙන්නේ. මට එන comments මං කියවනවා. දෙයිය හැමදෙරෝනේ මං කියවනවා. ඉතින් එන්න ඇති comment කියවන්න මට බෑනේ. ඕකයි කතාව. ඔයගොල්ලෝ දැනගන්න TikTok live එකේ ඉන්න කට්ටියකට එක කියන්නේ. මං බොරු කියන්නේ නෑ. මං හොඳින් ඉන්නවා ඊට වඩා right okay මම මේ වෙලාවේ ඉන්න කට්ටිය එකතු කරගන්න මම බ්‍රිතාන්‍ය රාජ්‍ය පැත්තට යන්නයි හදන බ්‍රිතාන්‍ය රාජ්‍ය රොටි කඩයක් දාගෙන ඉන්න අපේ කෂ්ව එකතු කරගන්නයි හදන එයා ෂින්ඩුවකට එකතු වෙන්න ඕනි කියලා. කොහොම ෂින්ඩුව ලස්සන ෂින්ඩුවක් තියෙන ඊළඟට එයා පොල් රොටි සමග ලුණු මිරිස් කනවා කියලා කිව්වා. බොහොම ස්තුති බොහොම ස්තුති. ඔයාගේ කමෙන්ට් කියලා කියන්නේ දෙයනේ කිසිම බයකින් තොරව කමෙන්ට් කියවන්න පුළුවන් පුද්ගලයෙක්ගේ කමෙන්ට් තමයි ඔය කෂ් කියලා කියන්නේ. right බොහොම ස්තුති කස්සා. ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දෙයියෝ කමෙන්ට් කියවන්නේ නැත්තේ නෑ මං කියවනවා. right එතකොට රාවණා ඔයාවත් මතක් කරන්න ඕනේ අපේ මදු ඉන්න ඩ්‍රින්ක් වලින් මම මදුට අජිත් පුතුකුමාරණගේ සින්දුව ප්ලේ කරා මදු වෙනුවෙන් කියලා. මදුට වැඩක් නැහැ. ඉතින් මදු ඉන්නේ අනේ මන් දන්නේ මදු ඉතින් මට චෝදනාම කරනවා. මම කොච්චර හොඳක් කරත් මදුට වැඩක් නැහැනේ වැඩක් නැහැනේ. ඔය ළමයි කාට හරි කවුරු හරි කෙනෙක් තේරුම් කරලා දෙන්න අපේ මදුට. yes nuwa yes nuwa ek atta ek atta nuwa nuwavat matak karanno oni godak adaren e wage ma bhagya oyavat matak karanno oni ra oyavat matak karanno supunna hana mata kohomada kiyala man hondin innawa maheshi darling oyavat ekathu karaganna maheshi nangi adare yuwata nimasha silva mamat ekathu karagando kiyala kiyana right ane ane mama kasun kiyanne kassa kiyala ane attada මම ඇත්තට සුපේෂල. යස් මගේ හිතේ වා ඉන්නේ කසුන් කියලා. මන් දන්නේ මොන හේතුවක් ඉඳන්ද කියලා සුපේෂල මං වට කසුන් කියලා කියනවා. හරිද? දැන් කෂ් කියන කෙනා මට කියනවා එයාගේ නම කසුන්ලු කට්ටිය කියන්නේ කස්ස කියලාලු. රයිට්. මන් දැන් කස්ස දෙන්නෙක් ඉන්නවා. වෙරොනිකා ආදරේ යාව එකතු කරගන්නවා. මధుරිකා වීරකොඩි යාවත් එකතු කරගන්නවා. මං එනවා TikTok එකෙන් WhatsApp එක පැත්තට සුබ සඳාවක් වේවා ආශි අපිට රසක සින්දුවක් දෙන්න. අහගෙන ඉන්නවා කියලා තියෙනවා පුස්සල්ලා BF ජනපති ඉඳලා අනුර මැක්ස්. රයිට් යාවත් එකතු කරගෙන මං යනවා ජගත්ගේ කවිය කියන අපේ පානදුරේ ජගත් සුපිරිම සින්දුවක් දෙන්න කියලා කියනවා. රයිට්. මෙන්න මෙහෙමයි ජගත් අද කවියෙන් මට කියන්නේ. විසේකාර හැන්දෑවේ ආශිකෙල්ල මෙයාවේ ටෙම්පර් ටවුන් අහන ගමන් වඩේ කාලා තේ බිව්වේ. සුපිරි සින්දු මම දෙන්නම් ආශි තමයි මට කිව්වේ. උණු උණු රස කතා අහලා නටමුද මේ හැන්දෑවේ. බොහොම ස්තුතියි ජගත්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. එවනම් කමක් නෑ සත්තලන් ඕනි එකක් කියන්න. That's my boy. right. එතකොට අපේ රුවාව අමතක කරන්න රුවාව මං කලිනුත් එකතු කරගත්තා. ඇඹිලි පිටිය රුවා වෙනුවෙන් මෙන්න මේ පැයේ පළවෙනි සින්දුව. අපි බොයවත් මතක් කරමු. බොහොම ස්තුතියි. live එකේ ඉන්න කට්ටියටත් කියන්නේ. ඔබලා එකතු කරගත්තා වගේම live එකට එන්න ඕන කට්ටියට යන්න Supreme Radio TikTok fan page එක පැත්තට ගිහිල්ලා live එකට එන්න කියලා මතක් කරනවා. මෙන්න සින්දුව.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහනට බලා ගන්න.
1: පෙරලිකාර සඳුදා
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
1: සුවබර අඟහරුවාදා
3: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
1: හැඩකාර බදාදා.
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
1: රස පිරි බ්‍රහස්පතින්දා
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
7: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට

0: ලොව සුන්දරතම පාරාදේසේ
1: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම යමු සංචාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එක්කම රූටින් එක
4: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
0: The Welcome Show කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasaven patala gannatu patan ganna satiya dawas pahema ude hatata The Welcome Show
1: anugrahaya
5: NLP hadahana lankawē wedima tægi dena tægi avastha wedima lutrayya NLP hadahana ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.

0: සුබ දවස.
1: අලුත් වෙලා.
0: පහසු වෙලා.
2: ඇයි වැඩි වෙලා?
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
1: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: ලොව සුන්දරතම පාරාදීසේ.
5: මන බැඳුණු ඇස නොගැටුණු තන් සොයා. උදේම යමු සංචාරයක්.
4: Travel with Supreme.
5: සතියේ දවස් පහේම
6: The Welcome Show අහන්න.

මන් දන්න මන්දන්න මාව හෙටටත් වලා ඔය අදටත් වඩා මාව හෙට වටිනවාගලා හැබැ හෙට එන්න වෙන්නේ සොරි. මං ආයෙන්නේ සඳුදා හවුස හතරට නෙඹට වුණ අරගෙන සතියන්තය ජය වෙන්න සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඔක්කොමල සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි හොඳේ. වීකෙන්ඩ් එක හොඳට ඉන්නක සැපේ මාත් එමයයි. එහෙනම් ගිහින් එන්නම් හම්බ වෙමු සඳ හවස හතරට. මං ආශි සුබ සැද්දාවක් සුමේ සුබ රාත්‍රියක්.

0: 89.3 Supreme Radio Number 20
1: Sayang ki rilli kohe ke hindu
0: Number 5
2: Saadi ke palsa kabhi match ki aa re
3: Saturday weekend ek happening karaganna
4: Eta beta tore janapriya sindu
5: Oh god
4: ek digata ek palata Sinasurada ude 10 indan daval 12 wenakal
3: Supreme Radio Radio Super Hits 20 with Hasita
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
7: සුවඳ දැනි දැනි දැනෙනවා
8: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
6: සතියේ දිනවල රාත්‍රී 7ට
9: අනුග්‍රහය
10: සුබ දවසක්
9: අලුත් වෙලා
10: පහසු වෙලා
9: තැඟි වැඩි වෙලා
10: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
11: 89.1 89.3 දිවයින පුරා සිසාරා

0: මෛත්‍රී හත්තයි දැන් වෙලාව. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න.

0: නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙදිලේ පොළොවෙන් බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: දවස සුපයි සිහින දිනයි සුප දවසක් ජාතක ලොතරැයි මණ්ඩලය.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොන් දෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පරේම උදේ 10ට
0: සුප්‍රීම් රේඩියෝ.

0: night supreme radio
1: අසතමේ පුංචි කාලේ ඉඳන් අපිට තේරෙනවනේ ලොකු වෙලා මම මේ විදිහට තමයි මගේ ජීවිතේ ගත කරන්න කියලා පුංචි හීනයක්.
2: ඉතින් සමහර අය තමන්ගේ අදහන ඉතින් ඒක අරගෙන ගිහිල්ලත් කියනවනේ තමන්ගේ ජීවිතේ මෙන්න මෙහෙම වෙලා තියෙනවා මෙහෙම වෙලා තියෙනවා කියලා කිව්වම හරිම ප්‍රශ්නෙන් තමයි ජීවිතේ ගත කරන්නේ.
1: අනිවාර්යයෙන්ම අර පුංචි කාලේ හිතාගෙන හිටපු දේවල් එකක්වත් කරගන්න බැරි වෙනවා. මොකද හඳහනේ කියලා තියෙන දේවල් ඕවා නෙවෙයිනේ.
2: මේ කියන්නේ හඳන්නේ ඔයාගේ හඳහන විනාශ කරගන්න පුළුවන් හඳහනක් ගැන.
1: අනිවාර්යයෙන්ම ඉතින් ඔයාගේ ජීවිතේ සරු කරගන්න ඔයා ඔය හීනමවාගෙන ඉන්න ඔයාගේ සිහින ජීවිතේ ලං කරගන්න ඒ විතරකුත් නෙවෙයි ඔයාගේ අත්මිට ටිකක් සරු කරගන්න නියත ධනයෝග ඔයාට ලබා දෙන හඳහන ලොතරැය ගැන තමයි ඔන්න මේ විදිහට අපි දෙන්නත් එක කියන රැස්වලා ඉන්නේ. ඉතින් මේ කතාව පටන් ගන්නකොටම අනිවාර්යම 2026 වර්ෂය කියන්නේ මේ අවුරුද්ද ගැන අනිවාර්යම මතක් කරන්න ඕනේ. මේ අවුරුද්දේ මේ දක්වා සුපිරි ත්‍යාගලාපින් 5 දෙනෙක් වගේම 10,81 දිනෙක් බිහි කරන්න ජාතික ලොතරැය මණ්ඩලයේ හඳහන ලොතරැයියට මේ වෙනකොට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේ 4 වෙනි සහ 5 වෙනි සුපිරි ත්‍යාගලාපින් 2 දෙනාම බිහි කරේ ගිය අප්‍රේල් මාසේ. රුපියල් 139 වඩා වැඩි 4 වෙනි සුපිරි ත්‍යාගලාපියා අප්‍රේල් මාසේ 10 වනදා දිනුම් මැදපු NLB හඳහන 1469 දිනුම් වාරෙන් හඟුරංකෙත ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත එබි වීරසූරිය මහතාගෙන් ඔන බිහි කරගන්න ජාතික ලොතරැය මණ්ඩලයට පුළුවන්කම ලැබුණේ. විතරකුත් නෙවෙයි රුපියල් 133 වඩා 5 වෙනි සුපිරි ත්‍යාගලාපියා අප්‍රේල් මාසේ 24 වෙනිදා දිනුම් මැදපු 1478 දිනුම් වාරෙන් පත්තිකම ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත චමින්ද දිනේෂ් මහතාගේ ටිකට්පත් ගුණෙන් ඔන බිහි කරගන්න ජාතික ලොතරැය මණ්ඩලයේ හඳහන ලොතරැයියට පුළුවන්කම ලැබුණ හසිත.
2: දිවයිනේ නම් දෙසටම මුදල් තෑගි රැසක් ලබා දෙමින් රණවිරු ඒ වගේම සමාජ සේවා සහ ක්‍රීඩා ශාස්ත්‍රයට අත්දායකත්වය ලබා දෙන්න ඔන්න හඳහන ලොතරැය නිරන්තරයෙන්ම කටයුතු කරනවා. ඉතින් ඔබට අනගේ අවස්ථාවක් මේක උදා කර දෙන්න ඔන්න ජාතික ලොතරැය මණ්ඩලය මේ විදිහට ඔයා ළඟම ඉන්නේ. ඉතින් අපි මතක් කරන්නේ NLB හඳහන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. මොකද ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ නිරන්තරයෙන්ම අරගෙන ඉන්නේ ජාතික ලොතරැය මණ්ඩලය නිසා.

0: 89.3 Supreme Radio. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල්ල ප්‍රදේශයෙන්. ජාතක ලොතරැයි මණ්ඩලයේ මහජන සම්පත දිනුම් වාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන් මම තීරණය කරලා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකින්නවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයි පත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම සංචාරයක්.
0: Travel with Supreme.
2: සතිය දවස් පහේම The Welcome Show අහන්න.
0: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Make a superior.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ හීනවලට වාසනාවෙන් ආශිර්වාදයක් තියෙන්න ඕනේ නේ හසන.
2: ඉතින් එහෙම වාසනාව අරගෙන එන කෙනෙක් ඉන්නවා. අපි එයාගෙන නිරන්තරයෙන්ම ඩ්‍රීම් නයිට් තුලින් කියනවා නේද?
1: අනිවාර්යයෙන්ම. ඉතින් එහෙම වාසනාවක් අරගෙන එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය විතරමයි. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය මේ වාසනාව අරගෙන එනකොට තවත් අලුත් සමාජිකයෙක් මේ වාසනාවත් එක්ක උන් අපිට අඳුන්වලා දෙලා තිනවා. ඒ තමයි සුබ දවසක් ලොතරැයි කියලා. කියන දැන් ඉතින් සුබ දවසක් ලොතරැයිත් අලුත් වෙලා පහසු වෙලා තැකි රටාවත් වැඩි වෙලා තියෙන්නේ. ඔයාගේ දවසේ ආරම්භය සුබ කරවන සුබ සිහින දිනවන සුබ දවසක් ලොතරැයි නවතම තැකි රටාව මතක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් සුබ ලග්නයත් එක්ක අංක 3ට ඉලෙක්ට්‍රික් කැතුරුපැදියක් විතරක් නෙවෙයි මුදලින් රුපියල් 105ක් ඔයාට දිනා ගන්න පුළුවන්. අංක 3ට රුපියල් 50,000ක මුදලක් ඔයා දිනා ගන්නකොට සුබ ලග්නයත් එක්ක අංක 2ට රුපියල් 2,500ක මුදලක් ඔයාට දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි අංක 2ට රුපියල් 1,000ක මුදලක් ලබා දෙන්න දිනා ගන්න ඔයාට අවස්ථාව ලැබිලා තියෙනවා සුබ දවසක් ලොතරැයි පත හරහා.
2: මේ ඇතුළුව මුදල් තෑගි රැසක් හිමි කරගන්න ගමන් සුබ දවසක් ටිකට් පතෙහි සඳහන් ප්‍රවර්ධන ත්‍යාගාංකයේ පිළිවෙලින් ගලපලා මුදලින් රුපියල් 25,000ක් වාට දිනා ගන්න හැකියාවකුත් තියෙනවා. ඉතින් මේක විශේෂ කාරණාවක්. මොකද අපි මේ කියන්නේ ඔයගේ දවස වගේම හැම දවසක්ම සුබ කරගන්න වට හැකියාවක් තියෙනවා. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් ලොතරැයි කරගත්තොත් එහෙම දිගින් දිගටම ජාතික ලොතරැයි මණ්ඩලය සමග එකතු වෙලා ඉන්නවා.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස්ස ගන්න හදන්නේ
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
3: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
1: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
4: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

0: දැන් වෙලාව රාත්‍රී 8යි. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: සුබ දවසක්
0: අලුත් වෙලා
1: පහසු වෙලා
2: තෑගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: Number 20
2: Sayam ki rilli kohe ke hindu
1: Number 5
3: Saadi ke palsa kabhi match ki aa re
4: Saturday weekend ek happening karaganna
5: Eta beta tore janapriya sindu
6: Oh god
5: ek digata ek kapata Sinsurada ude 10 indan dawal 12 wenakal
1: Supreme Radio Radio Super Hits 20 with Hasita
7: අවසාන ප්‍රශ්නය ආශපි හිතමු අයිස්සරහ දෙන්නෙක් රණ්ඩු වෙනෝ. වගකීමක් තියෙන පුරවැසී කැටියට එවෙලාවයා යුතුක මූකක්ද.
5: මන්නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත් නම් පිටිපසින්න අයට හොඳ බලියක් බලාගන්න වෙන්න නෑනේ.
8: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
9: ටෙම්පෝ ටවුන්
8: විත් ආශි.
0: Supreme Radio.

0: රේඩියෝ.
1: ඔන්න ඉතින් හඳහනේ ප්‍රශ්න තියෙන අයට අපි මේ ප්‍රශ්න නැති කරගන්න ක්‍රමයක් තමයි මේ කියන්න ලෑස්ති වෙන්නේ. ඉතින් හොඳට අහගෙන ඉන්න ඕනේ. හරිද? අපි අහගෙන ඉන්න අය නේද?
2: අනිවාර්යෙන්.
1: ජීවිතය ඔබේ සරු කරගන්න, සිහින ජීවිතය ලං කරගන්න, අතමිට ඔයාගේ සරු කරගන්න නියත ධනයෝග හඳහන ඔයාට මිලදී ගන්න හැකියාවක් තියෙනවා. 2026 වසරේ මේ දක්වා සුපිරිදාගලාබින් 5 දෙනෙක් බිහි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, දසලක්ෂපතියන් 81 දෙනෙක් බිහි කරලා තියෙනවා. 4 සහ 5 වන සුපිරිදාගලාබින් දෙන්නම බිහි කරේ මේ පසුගිය බක් මාසයේ, කියන්නේ අප්‍රේල් මාසයේ තමයි බිහි කරන්න හැකියාවක් ලැබුණේ. රුපියල් 139කට වඩා වැඩි 4 සුපිරිත්‍යාගලාභියා අප්‍රේල් මාසේ 10 දිනුම් ඇදපු NLB හඳහන 1469 දිනුම් වාරයෙන් හඟුරංකිත ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත AB වීරසූරිය මහතාගේ ටිකට්පත් කොන්නෙන් බිහි කරන්න හැකියාවක් ලැබුණා. රුපියල් 133කට වඩා 5 සුපිරිත්‍යාගලාභියා අප්‍රේල් මාසේ 24 දිනුම් ඇදපු 1478 දිනුම් වාරයෙන් පද්දේගම ප්‍රදේශයේ NLB අලෙවි නියෝජිත චමින්ද දිනේෂ් මහතාගේ ටිකට්පත් අතරින් දොන්න බිහි කරන්න හැකියාවක් ලැබුණා.
2: ඔව්, ඉතින් ඒ වගේම තමයි හසිත මේ මුළු දිවයිනෙන්ම නම් දෙසට මුදල් තෑගි රැසක් ලබා දෙන ගමම රණවිරු සේවා අරමුදලට, ඒ වගේම සමාජ සේවා අරමුදලට, ඒ විතරකුත් නෙමෙයි අපේ ක්‍රීඩා ක්ෂේත්‍රයටත් දායකත්වයක් ලබා දෙමින් තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ලොතරැයි මේ ගමන යන්නේ. ඉතින් ඔයාට තනගේ අවස්ථා රැසක්ම උදා වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථා මගහැරගන්නේ නැතුව ඔයාටත් පුළුවන් පුංචි රුපියල් 40ක් වැනි මුදලක් වියදම් කරලා හඳහන ලොතරැයි පතක් මිලදී ගන්න. එහෙම මිලදී ගත්තොත් අපි මේ වගේ මුදල් තෑගේ මේ ධනයෝග මේ වාසනාව හැම දෙයක්ම ඔයාටත් වාගේ කරගන්න අවස්ථාව තියෙනවා. එහෙමනම් ඉතින් NLB හඳහන ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියන දේ මතක් කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය හැමදාමත් වාගේ ළඟට අරගෙන ඉන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: මහා රාජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
7: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
7: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
6: ඈ හැබෑවට
2: සතිය දවස් පහේම දවල් දෙකට
4: සින්දු කැෆේ විත් නිමේෂා. නිමේෂා
8: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි
0: සුවබර අඟහරුවාදා,
2: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්දන්නේ ගැස්ට්‍රයිටිස්,
0: හැඩකාර බදාදා,
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට.
6: හරිනේ දැන් අන්න නැවැත්තුවා. මම කිව්වනේ හෙමින් යමු කියලා.
7: ආ, කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
8: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන් ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
7: ආ, සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දේ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
9: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න ගැලපෙනම මියුසික් වයිබ් එක.
5: සුප්‍රීම් මියුසික් සන්දේ.
9: ඉනිදා උදේ 9ට.
8: ඉගෙන ගන්න සර්.
5: සුප්‍රීම් රේඩියෝ.

0: 89.1, 89.3 Supreme Radio.
1: Dream Night. Night.
2: Anugrahaya.
3: සුබ දවසක්
4: අලුත් වෙලා
3: පහසු වෙලා
4: තැගි වැඩි වෙලා
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රම් රේඩියෝ හගෙන ඉන්න දැන් වෙලාව රාත්‍රී 9යි. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ හඳහනේ සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තිය රම්බඩ නාලනී රත්නායක.
2: මගේ නම නාලනී රත්නායක. මම රම්බඩ. මට හඳහනේ සුපිරිතයාගේ ලැබුණා ජාතික ලොතරැයි මණ්ඩලේ. මම නොකඩවා ටිකට් ගන්න දිනුම බලාපොරොත්තුෙන් තමයි දිනුම් ගත්තේ. මින් ඉදිරියටත් දිනුම් ගන්නවා, මීට වැඩිය දිනුමක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අනිත් අයටත් මම කියන්නේ පුංචි රුපියල් 40ක් වියදම් කරලා ටිකට් එකක් ගන්න ඇතරම් ලොකු දිනුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම රුපියල් 40ක් වියදම් කරාට ලැබෙන ප්‍රමාණය විශාලයි. වියදම් කරාට කවදා හරි දවසක තමන්ට දිනුමක් ලැබුණොත් හිතෙනවා මේ රුපියල් 40ක් යොදවපු එක ලොකු දෙයක් කියලා.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
4: මල්ලි, කොරෝනා එකට ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රයලට.
5: පිටරට උදවිය මයි හිතේ. අනේ මලේ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
4: අයියා මේ සින්දියම දානවනම් ෂොටක් අපිට ගැලපෙන දාන්න. හරිද?
3: හරි හරි. ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
6: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න
8: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: මත්තකයන් ඔබේ සිතේ තබාගෙන
1: Dream Night Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳලු ඇසේ නොගැටලු තැන් සොයා උතුම යම සංචාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න
3: අවසාන ප්‍රශ්නය ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනෝ වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ යුතුක මොකද්ද
4: මන්නම් කරන්න වාඩි වෙන එක මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ
5: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න
2: Tempo Town
5: with Ashi
4: හරිනේ දැන් අන්න නැවැත්තුවා මම කිව්වනේ හෙමින් යමු කියලා
3: කොහෙද මේ නෝනායි මහත්තයා යන්නේ? වේගෙත් පොඩ්ඩක් වැඩි වගේ නේද?
5: අද ඉතින් නිවාඩු දවසනේ සර්. එක දිගට නන්ස්ටොප් සින්දු ඇහෙද්දි දන්නේම නැතුව වේගෙ පොඩ්ඩක් වැඩි වෙලා.
3: සුප්‍රීම් රේඩියෝ මියුසික් සන්දේ නේ. එහෙනම් සද්දෙ පොඩ්ඩක් වැඩි කරලා වේගෙ පොඩ්ඩක් අඩු කරලා ගියානම් හරිනේ.
6: බෝරින් සන්දේ හැපෙනින් කරගන්න. ගැලපෙනම මියුසික් වයිබ් එක.
5: සුප්‍රීම් මියුසික් සන්දේ.
6: ඉනිදා උදේ 9ට
5: ඉගෙනන්න සර්
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්

0: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සිංදු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නෑනේ.
1: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
2: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
3: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
2: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
4: Supreme Radio.

89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙදිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3
1: Supreme Radio.

89.1 89.3 Supreme Radio.

0: 89.1 89.3
1: Supreme Radio.

89.3 Supreme Radio මගේ හඬ මගේ රටේ

Supreme Radio.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසෙ පිලේ පොළොවේ බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ

89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

පාලි ගාථාත්‍රය මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන් ශ්‍රවණය කිරීමෙන් දර්ශනීය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක් භය රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තනාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සමනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාර්ග අපල සියලු වසංගත රෝග දුරු වේවා, මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව. අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

සම්බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ ලාභීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

කරවදාල මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහාගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්

භාග්‍යං සුකං බලං සිරියායෝච වන්නෝච භෝග උද්ධිච්ච යසවා සතවස්සාච